0: Weekend Theater.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙව

0: මනසින් දියුණුන මිනිස්සුන්ටම තමයි නිවනින් සැනසීම ලැබෙන්නේ.
1: මේ ලෝකෙ වටින්නේ මනස උඩට ගන්න එක හරි අමාරුයි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහෙන් කිලුටු වෙලා තියෙන හිත ප්‍රඥාවෙන් පුරණය කරගන්නට ඔබ කල්පනා කරන්නට ඕන.
0: තියෙන දේ ශ්‍රද්ධාවෙන් දුන්නොත් ලැබෙන දේ නොඅඩුව ලැබෙනවා.
1: දුන්නොත් ලැබෙනවා. එනිසා දෙනකොට තුන් හිත පහදවාගෙන දෙන්න. ඔබට ලැබෙන්න කියන අදහසින් නෙවෙයි, දුන්නොත් ලැබෙනවම තමයි.
0: සසර ගමනින් එතෙර වෙන්න, නිවන හොයාගන්න අත උදැස්සන හතට සිය තහන්න.
2: සියත බණමඩුව.
0: මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමීන් වහන්සේ.

0: ආදම් ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාරනිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාරනිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාරනිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons
4: Theater ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
5: මට
6: එහෙම ඕනේ.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: සුබ දෙසනක් දැන් වෙලාව දෙසන 6යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ.
3: තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපි කතා කරන්නේ අපි කරන වැඩ, කරපු වැඩ සහ කරන්න નિયમિત වැඩ.
2: මාගේ වගකීමක් තිබෙනවා සියලුම മന്ത്രിවරුන්ට එක හා සමානව සැලකීම.
3: එහෙම පොයින්ට් ඔපෝඩ් එකක් නැහැ. අරයට දුන්නට මෙයාට දුන්නට කියලා.
4: එහෙම කතා කරන්න එපා, බොරු කරන්න එපා. ජනතාව අන්දනවා ඔයගොල්ලන්.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: නම්බර් ප්ලේට් එකක් දෙන්න බැරි ආණ්ඩුවක් මේ ආණ්ඩුව. රටට සුබ නැහැ, යාළට සුබ නැහැ. මිනිස්සුන දීපු මේ සහනට කීතු කරන්නේ.
5: එයාට මයික් එක දුන්නාම ගියා කියවුනේනෝ. ඉතින් අපිටත් දෙන්න එමන.
3: අර മന്ത്രി වාර්ගයෙන් කියන්නේ හෙඩ්ෆෝන් එක දාගන්න කියලා.
4: වෙන සාවර නියෝග පොතක්ද කියලා මං අහනවා.
3: මේ ජෝක් එකක් කරගන්න එපා മന്ത്രിතුමා.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
7: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
8: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
9: විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0112 NIBM The City University, The Place to Be.
10: අවලක්ෂණ නොවේ. ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
11: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC ෆයිනෑන්ස්. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
13: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
14: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
15: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
14: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
16: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
14: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝල යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
16: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 WhatsApp කරන්න.
14: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
17: සියත පොකට් මනි අනුග්‍රහය.
18: දැන් හොඳ නම් ඉන්නේ හොඳ අය.
19: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB minus stable outlook by Patrabi Mulya Sahagoki Sri Lanka Tanpa Rakshana Yojana Kame Samaj
1: Theatre Tele Depaya Aluth Kalawakata Tele Natya Pelak Balanna
4: Hatara Dena Gana Podi Kossak Thiyena Man Nan Hitanne Nathi
1: Dakina Heena Pinena Manayata Langwada Siyalla Bonduwa Yana Nimishayak
2: Api Ona Abiyogaya Bara Ganna Lasthi
7: Mata Ona Karet Me Wage Challenge Ekak Ganna Puluwam Taruna Kollo Kelu Tikak
1: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
5: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ප්‍රදේශ රැසකට තද වැසි. මාවේ ගිලි මියගේ ගණන හතරක් දක්වා ඉහළට. අනෝජ නිදහස් කර ගැනීමට ඉන්දිය සහය ලබා ගන්න ඉල්ලීම්. අධිවේගී ආසන පටි නොමැති මගින්ට අද සිට දඩ. සෞදි අරාබියේ ගුවන් තොටුපළකට
0: ප්‍රහාරයක්. අනුග්‍රහය
2: රසවත් කරයි.
3: කෑමු යද්දි පොල් වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: හම්මෝ අනේ, මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනේ ඇවිත්.
5: ඒමුකෝ අනේ.
4: ඒමුකෝ තමයි. ගැස්සෙන ගැස්සිල්ල.
5: වයිෆ්ගේ ගැස්සිලි පෙද්දරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න. KYB shock absorbers වලට මාරු වෙන්න.
3: ගැස්සීම් අඩු කරලා stability, handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
5: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.
1: බස්නාහිර, සබරගමුව, වයඹස සහ උතුරු පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැසුවේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි. ඌව පළාතෙත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පසුරු දෙකෙන් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. මේ අතර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශ යාත්‍රා කරන බහුදින දීවර යාත්‍රා සඳහා කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ඉදිරිපැය 24ක කාලය සඳහා වළංගු වන පරිදි බෙංගාල බොක්ක අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීම මීට මූලික හේතුවයි. මාවුයේ දියනෑමට ගොස් අතුරුදන්ව සිටි සිවුතිනෙකුගේ බලසිරුරු සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ ඊට තරුණයන් 3 දෙනෙකු සහ තරුණයෙක් අයත් බවයි. මාවුයේ දියනෑම සඳහා තරුණයන් 4 දෙනෙකු සහ තරුණයෙකු පැමිණ තිබුණේ ඊයේ පස්වරුවේදී. ඉන් සිව් දෙනෙකු දියනාමයේ සිටින අතරතුර එක් තරුණයක් දියේදී ගිලි ගොස් තිබුණා. ඇය බුදා ගැනීම සඳහා සෙසු තරුණයන් 2 දෙනා සහ තරුණය උත්සාහ දර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එම 3 දෙනාද එහිදී දියගිලි ගොස් තිබුණා. මියගොස් ඇති පිරිස ඔය සහ දෙමෝතර ප්‍රදේශවල පදිංචි අවුරුදු 19-28 අතර වයසල පසුවන පිරිස. ඔවුන් බඩල්ගම් ප්‍රදේශයේ පුද්ගලික ආයතනික සේවකයන් බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර පයාකල ප්‍රදේශයේදී මුහුදේ දියනෑමට ගිය දරුවෙකු දියගිලි අතුරුදන්ව තිබෙනවා. එම ස්ථානයේ දියනෑමට පැමිණ තිබුණේ දරුවන් 4 දෙනෙකු නියුත් කණ්ඩායමක්. අතුරුදන්ව ඇත්තේ කුඩා පයාකල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දරුවෙක්. ලබන මස පළමුවනදා සිට කෘෂිකාර්මික වගා කටයුතු ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ජල කලබනාකරණ කමිටුව රැසූ අවස්ථාවේදී ගොවීන්ට අවශ්‍ය පොහොර තුග හිඟයකින් තොරව ලබා දෙන බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ.
6: ඔක්තෝබර් පළවෙනිදා සිට වගාව ආරම්භ කිරීමට තීන්දුවක් ගත්තා. සමහර තැන්වල මේක චුට්ටක් දින ඉහිමිහි වෙනවා. සමහර ජලාශවල තියෙන විශේෂ තත්වයන් උඩ පොදුවේ ගත්තොත් ඔක්තෝබර් පළවෙනිදා වගාව ආරම්භ වෙනවා. පොහොර පිළිබඳ ප්‍රශ්නයක් තියාගන්න එපා. පොහොර අවශ්‍ය ප්‍රමාණයට පොහොර ලබා දීමට මේ වෙනකොට පොහොර තුග රට තුල තියෙනවා යම් ප්‍රමාණයක්. ඊළඟට තව වට කීපකින් පොහොර තුග අවගත වෙලා ශ්‍රී ලංකාවට එන්න නියමිතයි. වතුර නැති තැන්වල වතුර දෙන්න බෑනි. දැනට එන්නේ වතුර දෙන්න පුළුවන්කම තියෙනවා. වතුර තියෙනවා. ඒකින් අපිට වගා පටන් ගන්න පුළුවන්. කොහොමත් මේ කාලපරාසය තුල වර්ෂාව එනවා.
1: ඇතම් ජලාශවල ජල මට්ටම සැලකිය යුතු ලෙස පහත ගොස් ඇති බවයි වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් සඳහන් කළේ.
7: මේ වෙනකොට ජලාශවල ජලය සාමාන්‍ය මට්ටමට ගත්තොත් 50%කට ආසන්න ප්‍රමාණයක් ජලය රඳව ගන්න සමත් වෙලා තියෙනවා. මහවැලි ජලාශවල සහ වාරි ජලාශවල ඒ මට්ටමත් එක්ක අපිට කන්නේ වැඩ ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි සමහර ජලාශවල ජල මට්ටම නොසිතූ ලෙස අඩු වෙච්ච තැන් තියෙනවා. විශේෂයෙන්ම හම්බන්තොටශ්ශිකේ මුරුතේල ජලාශයම ගත්තට පස්සේ ජල මට්ටම සැලකිය යුතු මට්ටමින් අඩු වෙලා තියෙනවා. නමුත් මේ සියල්ල අපි හොඳින් කළමනාකරණය කළා. මහකන්නේ වගා කටයුතු වැස්ස ලැබීමත් එක්ක ආරම්භ කළා. ඔවින්ට හොඳ වග අවස්ථාවක් ලබා දෙන්න වරිමාර්ග දෙපාර්තමේන්තුවත් මහවැලි අධිකාරියත් කටයුතු කරමින් තියෙනවා.
1: යලකන්නේදී ඇතිවිය හැකි ගැටලු මගහරවා ගැනීමටද ජල කළමනාකරණ කමිටුවේදී තීරණය කළ බවයි නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් සඳහන් කළේ.
2: විශේෂයෙන් ගත්තු තීන්දු මේ කන්නේට විතරක් නෙවෙයි, යල්කන්නේදී අපි මුහුණ දෙන මේ එලිනෝ තත්ත්වයත් එක්ක යල්කන්නේදී මුහුණ දෙන ප්‍රශ්නවලට පවා විධිමත් කළමනාකරණයක් සහිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා. ඒක ගොවි ජනතාවක එකට ඒකමතිව එකඟතාවයේ පළ කරා.
1: විසිදෙවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සාකච්ඡාවකට එක්වෙමින්.
8: අපි හොඳට අහගෙන හිටියා අණ්ඩු කුමාර දිසානායක මහත්මයා බොහොම කඩිමුඩියේ කියනවා මේක තව මොකද දිනයක් නම් කරලා මේක පාර්ලිමේන්තුවට ගේනවා. පාර්ලිමේන්තුවට ගෙනලා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන අපි මේක සම්මත කරගන්න. ඔහුට අමතක වුණා අධිකරණයේ නිගමනය තවම දීලා නැහැ. 22 අනුමත කරන්න ගන්නට 3/2 පමණක් ප්‍රමාණවත්ද, එහෙම නැත්නම් 3/2 සහ ජනමත විචාරණයක් අවශ්‍යද කියන කාරණාව. ඒක කියන්නේ විධායකයේ නෙමෙයි, ඒක කියන්නේ අධිකරණයේ. ඒක 20ට ජනමත විචාරණය හොඳ නම් අපි කියනවා 22ටත් අනිවාර්යෙන්ම ජනමත විචාරණයක් ලබා දීම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාම මීට පෙර ප්‍රකාශ කළ තිබෙනවා කියන එක මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි.
1: ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීරණ අනුව ඉදිරි පියවර තීරණය කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල කියා සිටියේ.
9: අපි බලමු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊට අදාළ මතය කතානායකවරයාට දැනුම් දීමට නියමිතව තියෙනවා. ඒ අනුව අපි බලමු අපි 24-25 ඒ සංවාද ඇතුලේ පාර්ලිමේන්තුවේ අපි මේක සම්මත කරගන්න ක්‍රියාකලාපේ අපි තීරණය කරමු. මේ හැම කොටසක්ම මේ සමාජයේ සුවපත් කිරීමේ පැත්තට අපි පාවිච්චි කරන දේවල්.
1: ජනතාව බුද්ධිමත්ව කටයුතු කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සඳහන් කළේ.
10: මේ රටේ ඉතුරු ටිකක් ඉවර කරලා ඉවරලා මලගම සත්‍ය සනිටුහන් කරන්න ඕන නම් 29 ආපහු එයාට ගෙන රට බාර දෙන්න ඕනේ. ඒ වගේ මං හිතන්නේ කිසිම මේ රටේ ජීවත් වෙන කිසිම කෙනෙකුට ඒ වගේ මෝඩ වැඩක් කරන්න අවශ්‍යතාවය තියෙනවා කියලා. එයාට යා යුතු මාර්ගය තමයි දැන් විවෘත වෙමින් තියෙන්නේ. මං හිතනවා යා යුතු මාර්ගයේ ඉක්මනට යයි යා යුතුන්ට. ඒක හන්දයි තින් එක එක කට්ටි එක එක හීන දැක්කට එක එක දෙඩෙව්වට මං හිතන්නේ ඒක සිදුවිය යුතු දෙයක් කියලා. වර්තමාන රජය උනන්දුවක් ගන්නවා. ඒගොල්ලෝ කට්ටියක් ඉන්නවා. ඒ වැඩේට අත ගහලා ඒ වැඩේ වෙනුවෙන් කැපකිරීම කරන
1: වංචා දූෂණ වලට සම්බන්ධ පාර්ශ්වවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර සඳහන් කළේ.
11: නාමල්ලා දැන් මේ කරපු දේවල් තමයි දැන් මේ තමන් ඉදිරියට ඇවිල්ලා ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. එතන නාමල්ලා යනු, නාමල්ලගේ පවුල යනු, රාජපක්ෂ පවුල යනු විශේෂයෙන්ම අපේ රටේ විශේෂ වූ පවුලක්. ඒ පවුල ඇතුලේ තියෙන්නේ හොරකම, වංචාව, දූෂණය කියන එක මුළු රටම දන්නවා. ඒ පවුලත් එක්ක සහ ඒ පවුලත් එක්ක බද්ධ වෙච්ච හැම කෙනත් එක්කම ඒ හොරකම වංචාව ඇතුල් වෙලා තියෙන්නේ. ඒකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා.
1: සෞදි අරාබියේදී මරණීය දඬුවම් නියම වූ බව පැවසෙන අනුචින් සිවරාසා නිදහස් කර ගැනීම සඳහා ඉන්දියාවේ සහය ලබා ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් පවසනවා. ඔහු සඳහන් කළේ ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ නීට සහය ලබා ගත යුතු බවයි. අම්පාර ප්‍රදේශයේ පදිංචි අනුචින් සිවරාසා සෞදි අරාබියේදී අත්අඩංගුවටගෙන තිබුණේ ඔහු සමාජ මාධ්‍ය තුල පළ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්. පසු ඔහුට වසර 5ක සිරිදඬුවමක් නියම කර තිබුණා. ඔහුට මරණ දඬුවම හිමිව ඇත්තේ ඒ සම්බන්ධයෙන් පළ කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුවයි. අනුචින් සිවරාසා නිදහස් කර ගැනීම සඳහා රජය මැදිහත්විය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් පැවසුවේ.
12: අර උතුම් කිරුළ කුමාරයා සෞදි අරාබියාවේ එතුමා අගවත්තුමත් එයා තමයි. සල්මාන් රජකුමාරයා එතුමා තමයි සෞදි අරාබියාවේ ඉතාම බලවත්ම දේශපාලක නායකයෙක්. එතුමාත් එක්ක නරේන්ද්‍ර මෝඩි තාම කිට්ටු යාළුකමක් තියෙනවා, මිත්‍රකමක් තියෙනවා. අපිට නෑ එතුමාට තියෙනවා. ඒ නිසා එතුමාගේ සල්මාන් රජකුමාරයා සමග තියෙන අර මිත්‍රත්වය පාවිච්චි කරලා මේ අනෝජන්ගේ ප්‍රශ්නයට මැදිහත් වෙලා අනෝජන්ට ඉදහස ලබා දෙන්න ඉල්ලීම මෝදි මහත්මයා අරා සල්මාන් රජකුමාරයාට දන්වන්න කියලා මම අනුර කුමාර සනායක මැතිතුමාට රටවැසියෝ වෙනුවෙන් ඉල්ලීමක් කරනවා.
1: අධිවේගී මාර්ගවල ආසන පටි පැළඳීමෙන් තොරව ගමන් කරන්නන්ට අද සිට දඩපත්‍රිකා නිකුත් කරන බව පොලිසිය පවසනවා. පොලිස් රථවාහන සහ මාර්ග ආරක්ෂණ දිසා බහර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සඳහන් කළේ ඊට අදාළ පරීක්ෂා කිරීම සිදු කරන බවයි. නිෂ්පාදක ආසනපටි සවිකර නොමැති වාහන සඳහා ආසනපටි සවිකිරීමට ලබා දී තිබූ සහන කාලය අවසන් වුණා. නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.
13: විශේෂයෙන්ම ආසනපටි සවිකරණ ඇති වාහන සඳහා දිවිගි මාර්ගය ඇතුල් කරන්න දෙන්නේ නැහැ. දිවිගි මාර්ගයට වාහන ඇතුළත් කරලා ආසනපටි පැලඳගෙන හිටියේ නැත්නම් යම් මගියෙක්. එහෙම වුණොත් එහෙම අපි ඒ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයේ තියෙන රෙගුලාසිය අනුව ඒ නීතිය සීරසියම්ම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. යම් හේකින් ආසනපටියක් සවිකරලා තිබ්බේ නැත්නම් පසුපස මගින් සඳහා ඒ සම්බන්ධයෙන් වාහන අයිතිකරුටත් එරෙහිව නීතිමය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අධිවේ කොට්ටාසේ පොලිස් ධාරීන් විසින් අන්තර්හමාරු 131 විශේෂයෙන්ම ඇතුළුන වාහන සඳහා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මගියෙක් දාලා ගියේ නැත්නම් ආසනපටියක් තියෙනවා නම් ඒක වකිම අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. මගියර තමයි දඩපත්‍රිකාව නිකුත් කරන්නේ. දඩමුදල් රුපියල් 1000ක දඩමුලක් තමයි මේ නීතිය අනුව නියම කරන්න තියෙන්නේ. දඩපත්‍රිකාව ඊයින් පැහැර ඇරියොත් ඔහුට විරුද්ධව අධිකරණේ නඩු පැවරීමට කටයුතු කරනවා.
0: විදේශීය ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියතා.
1: සෞදි අරාබියේ කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ගුවන් තොටුපළ ඉන්ධන ගබඩාවට මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි. යෙමනේ හූති සටන්කාමින් විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි සෞදි අරාබිය නිවේදනය කළේ. ප්‍රහාරයත් සමග ගුවන් තොටුපළ වැඩ කටයුතු මේ වන විට තාවකාලිකව නවතා දමා තිබෙනවා. සෞදි අරාබියේ නගර රැසකට එල්ල කළ බැලස්ටික් මිසයිල් ප්‍රහාර ව්‍යාර්ථ කිරීමට එරට හමුදාව සමත් වුණා. මෙතර යුද්ධය අවසන් කිරීම සඳහා සිය කොන්දේසි මාලාව ඇමරිකාවට දැනුම් දී ඇති බව ඉරානයේ ඉහළම ආරක්ෂක නිලධාරී මොයිසෙන් රෙසයි ප්‍රකාශ කළා. කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් මෙම කොන්දේසි මාලාව යොමු කළ යුතු බවයි ඔහු පැවසුවේ. යුද්ධමය තත්ත්වය අවසන් කිරීමට නම් ඇමරිකාව මෙම කොන්දේසි මාලාවට එකඟ විය යුතු බවයි මොහොසෙන් රෙසයි ප්‍රකාශ කළේ. යලි සිරස්තල ප්‍රදේශ රැසකට තද වැසේ. මාඔයේ ගිලි බියගේ ගණන 4ක් දක්වා ඉහළට. අනෝජ නිදහස් කර ගැනීමට ඉන්දිය සහය ලබා ගන්නා ඉල්ලීම්. අධිවේගී ආසනපටි නොමැති මගීන්ට අද සිට දඩ. සෞදි අරාබියේ ගුවන් තොටුපළකට ප්‍රහාරයක්. සියුතු දැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියුතු මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පෑපුවත් සමගේ.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: අවුරුදු 20ක්
2: එකිනෙකාව තේරුම් අරගෙන සතුටෙදි වගේම දුකෙදිත් එකට ඉන්න අවුරුදු 20ක්.
1: තමිල් මූවී ෆෑන්ස්ලගේ හීරෝ සූර්යා එක්ක ජෝතිකාගේ ආදර කතාවට මේ අවුරුද්දේ අවුරුදු 20ක් සම්පූර්ණ වුණා.
2: ඒ වෙනුවෙන් එයාලා ආයම ලොකුවට වෙඩින් සෙරමොනි එකක් ගත්තා.
1: ලස්සනම ලස්සන සුදු පාට වෙඩින් අවුට්ෆිට් ඇඳලා තමයි දෙන්නම එදා ඉවෙන්ට් එකට ඇවිල්ලා හිටියේ.
2: මේ වෙඩින් සෙරමොනි එකට එයාලගේ ළමයි දෙන්න වුණු දේව් දියා වගේම පවුලේ හිතවතුන් ගොඩක් දෙනෙක් ඇවිත් හිටියා.
1: ජෝතිකා මේ වෙඩින් සෙරමොනි එක නම් කළ තිබ්බේ ද සීක්වෙල් කියලා.
2: ඒ කියන්නේ අවුරුදු 20කට කලින් පටන් ගත්ත මේ ආදර කතාවේ තවත් අලුත් එපිසෝඩ් එකක් තමයි මේ වෙඩින් සෙරමොනි එකත් එක්ක පටන් ගත්තේ.
0: Talk of the Town.
2: දැන් වෙලා උදේ 6:46.

0: මනසින් දියුණුන මිනිස්සුන්ටම තමයි නිවනින් සැනසීම ලැබෙන්නේ.
1: මේ ලෝකෙ වටින්නේ මනස උඩට ගන්න එක හරි අමාරුයි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලුටු වෙලා තියෙන හිත ප්‍රඥාවෙන් පුරණය කරගන්නට ඔබ කල්පනා කරන්නට ඕන.
0: තියෙන දේ ශ්‍රද්ධාවෙන් දුන්නොත් ලැබෙන දේ නොඅඩුව ලැබෙනවා.
1: දුන්නොත් ලැබෙනවා. එනිසා දෙනකොට තුන් හිත පහදවාගෙන දෙන්න. ඔබට ලැබෙන්න කියන අදහසින් නෙවෙයි, දුන්නොත් ලැබෙනවම තමයි.
0: සසර ගමනින් එතෙර වෙන්න, නිවන හොයාගන්න අත උදැස්සන හතට සිය තහන්න.
2: සියත බණමඩුව.
0: මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
3: 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
6: සෙලාන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක.
7: අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස,
8: ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස
9: සෙලාන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි.
10: ඇයි හැමදේම මගින් ඈත් වෙන්නේ?
11: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
3: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී.
12: ඒක හරිම අපූරු ලෝකයක්.
13: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාක්.
14: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
13: මියුසික්. කතා කරන සත්තු, දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG, තේක්ක බඩුවල ලස්සන.
15: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
13: යාගේ නම සීතා.
12: සීතා
13: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙතර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
3: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
16: ගියේ. හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
17: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
18: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුවක් ඔබේ වර්ධනයට.
3: ලෝකපුර බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
4: ආ සියත සති.

0: වෙලා පුතේ හතයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3.

ඊතී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, අද මේ සූදානම් වන්නේ ධර්මාශ්‍රවණය කරන්නට වැසි සමයේ ඔබ අපි හැම දෙනාම නොඑක් ආකාරයේ පින් කුසල් සිද්ධ කරමින් පසු වෙන කාලයක්. මේ කාලය තුල හරියට කුඹුරක අස්සනු වපුරන්නේ සුදුසු කාලය බලලා, ඒ වගේ පින වපුර ගන්නට, පින එකතු කර ගන්නට, පින රැස් කර ගන්නට, කුසල එකතු කර ගන්න රැස් කර ගන්නට හොඳ කාලයක් තමයි මේ වස් කාලය. ඒ වස් කාලයේ සතුටු සිතින් මේ වෙලාවේ සූදානම ධර්ම ශ්‍රවණය කරන්නට. පින්වත්නි, මම අද දවසේදී මාතෘකා කර ගන්නට යෙදුනේ අංගුත්තර නිකායේ විසාක උපෝසත සූත්‍රය. ලෝතර තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ එදා වැඩ ඉන්න කාලේ උන්වහන්සේ හම්බෙන්න නොඑක් දෙනා එනවා. ඒ අතර විසාකා මහා උපාසිකාවත් එක්කෙනෙක්. එතුමිය බුදුහාමුදුරුව හොයාගෙන එනවා බුදුහාමුදුරුව හම්බෙන්න. කොහාට දෙන්නේ? පූර්වාරාමයට. පූර්වාරාමයට ඇවිල්ලා විසාකාව බුදුහාමුදුරුව ඉදිරිපිට ඉන්නවා. බුදුහාමුදුරුව විසාකාවගෙන් අහනවා, අද කොහේ ඉඳලා දෙන්නේ? මම මගේ නිවසේ ඉඳලා එන්නේ. අද පෝය දවස මම අෂ්ටාංග උපෝසතය සමාදන් වෙලා බුදුහාමුදුරනේ ඉන්නේ කියලා විසාකාව බුදුහාමුදුරන්ට උත්තර දෙනවා. මේ ලෝකේ උපාසක තුමිය, එහෙම නැත්නම් අපි කතා කරන්නේ විසාකාවනේ, උපෝසත වර්ග තුනක් තියෙනවා කියලා බුදුහාමුදුරෝ පැහැදිලි කරන්න පටන් ගන්නවා. ඔබ දන්නා වූ දෙයක් තමයි විසාකාව නිතර බණ අහන කෙනෙක්. විසාකාව පිළිබඳව, විසාකාවගේ සැමිය, දරුවන් පිළිබඳව, ඥාතීන් පිළිබඳව, මේ හැම දෙනා පිළිබඳව බුදුහාමුදුරෝ දන්නවා. ඒ නිසා විසාකාවගේ අනෙකුත් තොරතුරු මෙතන මතක් කරලා නැහැ. මතක් කරලා නැත්තේ විසාකාව පිළිබඳව සූත්‍ර බොහෝමයක සඳහන් වෙලා තියෙන නිසා. විසාකාවට බුදුහාමුදුරුව අහන ප්‍රශ්නවලට එකහෙලා උත්තර දෙනවා. ඒ වගේම බුදුහාමුදුරුව විසාකාවට අදාළ කුමක්ද කියන්න කියන කාරණේ ඉතාම හොඳින් දන්නවා. හත් අවුරුදු වයසේදී සෝවාන් තත්වයට පත්වෙච්ච මේ විසාකාව එදා බුදුහාමුදුරුව හමු වෙන්න එන්නෙත් උපෝසතේ සමාදන් වෙලා, අටසිල් සමාදන් වෙලා. බුදුහාමුදුරුව එතුමියට මේ අටසිල් වල තියෙන වැදගත්කම මතක් කරනවා. පින්වත් හැම දෙනාම මේ කාරණේ ඉතා හොඳින් දැනගන්න ඕන, අහගන්නට ඕන, මතක තියාගන්න ඕන. බුදුහාමුදුරුව පින්වත්නි, අපිට ධර්මයේ දේශනා කරලා තියෙන්නේ නිවන පිණිස. නිවන පිණිස දේශනා කරපු ධර්මය අවබෝධ කරගන්නට එකහෙලා අපිට බැරි වෙන්නට පුළුවන්. ඒ නිසා අපි කල යුත්තේ කුමක්ද, නොකල යුත්තේ කුමක්ද කියලා හිතින් දැකලා, හිතින් අවබෝධ කරගෙන, චින්තනය කරගෙන ක්‍රියාත්මක වෙන්නට ඕන. විසාකාවට අටසිල් පිළිබඳව ගැඹුරු අවබෝධයක් බුදුහාමුදුරුව ලබලා දෙනවා. අද වර්තමාන කාලේ අපිට දකින්නට ලැබෙන්නේ පන්සලට ගියාම පොය දවසේ වයසක පිරිසක්. මම නම් හිතන්නේ බොහෝ වෙලාවට ඒ වයසක පිරිස එන්නේ පුරුද්දට එනවා. ඒ වගේමයි තරුණ පිරිස නොඑක් තැන්වල යනවා අපි දකිනවා. ඒ අය සමහර වෙලාවට අකමැති අර පිරිසත් එක්ක ඉන්න. අපි අහනවා, ඇයි? ඇයි එන්නේ නැත්තේ? ඇයි අකමැති? අනේ හාමුදුරුවනේ, ඒ අයට අපේ විස්තර කියන්න ගියාම වෙන දෙයක් කරන්න වෙන්නේ නැහැ. එක්කෙනෙක් ඇවිල්ලා අහනවා, තව එක්කෙනෙක් ඇවිල්ලා අහනවා. හරි කරදරයි. ඒ නිසා අටසිල් රකින්න අය, අටසිල් සමාදන් වෙන අය අටසිල් රකින්නට ඕන. තමන් ගැන තමන් හොයන්නට ඕන, අනුන් ගැන හොයන්නට යන්න අවශ්‍යතාවයක් නැහැ. අපි දන්නේ නැහැ අපි කොහේ ඉඳලා ආවද කියලා. ඒ වගේම අපි දන්නේ නැහැ කොහාට යනවද කියලා. ආව තැන දන්නේ නැති අපි, යන තැන දන්නේ නැති අපි මේ ඉන්න ටික කාලයේදී අනිත් අයගේ දේවල් හොයනවා. එනිසා අනිත් අයගේ දේවල් හොයන්න නැතුව තමන්ගේ දේවල් හොයන්න කල්පනා කරන්න ඕන. එනිසා ඒ පිළිබඳව අපේ සිංහල සාහිත්‍ය තුළ, ඒ වගේම ගැමි වහර තුළ බොහෝ උපමා තියෙනවා. එනිසා
තමන්ගේ ඇහැ පිළිබඳව උපමා කරගෙන අනිත් අයට දේශනා කරපු දේශනාවන් සිංහල සාහිත්‍යයේදී උපමා ආදී අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එනිසා ඔබ කල්පනා කරන්නට මේ උපෝසථය කියන කාරණය ගිහි පැවිදි හැම දෙනාටම වැදගත්. ඒ වගේමයි ගිහි අයගෙන් තරුණ අයටත් ඒ වගේම වැඩිහිටියටත් වැදගත්. අපි මූලිකවම නිතර අදහස් කරන්නේ තරුණ පරම්පරාව හදාගන්න. කවුරු හරි කෙනෙක් කියනවා නම් වර්තමාන තරුණ පරපුර හොඳ නෑ කියලා, මම නම් ඒකට එකඟ නෑ. ඒ මොකද අතීතයේත් ඔය විදිහම තමයි. අතීතයේ හිටපු ආච්චි කෙනෙක් සිය කෙනෙක් හම්බෙච්ච වෙලාවක අහලා බලන්න ඒ අයලගේ ළමයි ගැන. හොඳටම වයසට ගිය ආච්චි කෙනෙක් සිය කෙනෙක් හම්බුනා මහන්න අපි කරපු දේවල් වලින් 10%ක් කරන්නේ නැහැ කියලා කියයි. එතකොට මේක හැමදාම කියන කතාවක්. ඉස්සර හොඳයි දැන් හොඳ නැහැ කියන කතාව. ඒක සාමාන්‍ය ස්වභාවයේ තියෙන කතාවක්. නමුත් අපිට තේරෙන දේ, පැහැදිලි වෙන දේ තමයි එදාට වඩා අද තරුණ පිරිස බොහොම බුද්ධිමත්, දැනුමෙන් යුක්තයි. ඒ විතරක් නෙවෙයි මං කාරණයක් මතක් කරන්න. නූතන තාක්ෂණය පිළිබඳව මේ තරුණ ප්‍රජාව, වර්තමාන වැඩිහිටි ප්‍රජාවත් යම් තාක් දුරකට දන්නවා. එතකොට තව අවුරුදු 100ක් විතර යනකම් ප්‍රමාණයක් කාලයක් මේ නූතන කම්පියුටර් තාක්ෂණයෙන් එහාට සංවර්ධනය වුණාට ඒ තුලම තියෙන්නේ කියලා තාක්ෂණය හොයාගෙන තියෙන්නේ. එහෙනම් අඩුම ගානේ ෆෝන් එකක් අරගත්තම් ෆෝන් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලාවත් දැනගන්නට ඕන. ඒ වගේමයි යම් ආකාරයක software එකක් download කරගන්නේ කොහොමද, ඒව හදන්නේ කොහොමද, ඒ පිළිබඳව යම් දැනීමක් තියෙන්නට ඕන. ඒ මොකද අපි සංසාරයක යන අය. ඒ සංසාරයේ යන අපිට නොඑක් ආකාරයේ දැනුම් පද්ධතින් එකතු කරගන්න ඕන. ආයුර්වේදය ගැන වෙන්න පුළුවන්, බටහිර වෙදකම ගැන වෙන්න පුළුවන්, දේශීය වෙදකම ගැන වෙන්න පුළුවන්, තාක්ෂණය ගැන වෙන්න පුළුවන්, නර්තනය ගැන වෙන්න පුළුවන්, සංගීතය ගැන වෙන්න පුළුවන්, චිත්‍රකලාව පිළිබඳව වෙන්න පුළුවන්, ඒ වගේම පද්‍යකරණය, ගද්‍යකරණය ගැන වෙන්න පුළුවන්, ඒ වගේම යම් ආකාරයක වෘත්තීන් පිළිබඳව වෙන්න පුළුවන්, යම් හැකියාවක් යම් කෙනෙක් සන්තකයේ තියෙන්නට ඕන. ඒ වගේම කතාවක් තියෙනවා සියල්ල පිළිබඳව, යමක් සහ යමක් පිළිබඳව සියල්ල දැනගන්න ඕන. තමන් කරන දේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕන. වික්ෂුන් වහන්සේලා ත්‍රිපිටකය පිළිබඳව උනන්දු වෙලා, උන්වහන්සේලා ත්‍රිපිටක ධර්මය, ත්‍රිපිටකය අධ්‍යයනය කරනවා, දායක දායකාවන්ට, උපාසක උපාසිකාවන්ට ධර්මය පැහැදිලි කරලා දෙන්න. උන්වහන්සේලාට ත්‍රිපිටකය පිළිබඳව හසල දැනුමක් තියෙනවා. ඔබට යම් ප්‍රශ්නයක් ඇති වෙනවා නම් දිගනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, කුද්ධකනිකාය, ඒ වගේම විනය පිටකය, අභිධර්ම පිටකය, ඕනම භික්ෂුන් වහන්සේ කෙනෙක්ගෙන් ගිහිල්ලා අහුවම මේ ප්‍රශ්නය निराකරණය කරගන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි එහෙම निराකරණය කරගන්න බැරි නම්, ඒක දන්නේ නැහැ කියලා කියනවා නම් අන්න එතන අඩුපාඩුවක් වෙලා තියෙනවා. අන්න ඒ අඩුපාඩුව නිසා දායකයා ගමෙන් ඈත් වෙනවා. තරුණයා පන්සලෙන් ඈත් වෙනවා. තරුණයා පන්සලෙන් ඈත් වෙන්නේ තමාට වඩා දැනුමෙන් අඩු, තමාට වඩා උගත්කමෙන් අඩු, තමා හා සමානම කෙනෙක් හෝ නැත්නම් එයාට දැනගන්න, දැකගන්න, යමක් පිළිබඳ අවබෝධයක් ගන්නට ගිහිල්ලා වැඩක් නැහැ කියන සිතුවිල්ලක් එන්නට පුළුවන්. ඒ නිසා පන්සලේ වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේ නිතරම අප්ඩේට් වෙන්නට ඕන. නිතර අප්ඩේට් වෙන්නට ඕන. ඒ වගේම තරුණ ප්‍රජාවත් එහෙමයි. තරුණ ප්‍රජාවත් නොඑක් ආකාරයේ දේවල් වලින් අප්ඩේට් වෙන්නට ඕන. තොරතුරු වලින් අප්ඩේට් වෙලා තියෙන්න ඕන. එක එක්කෙනාගේ ගැන හොයනවා කියන එක නෙමෙයි. මේ විෂයන් පිළිබඳ හොඳ දැනීමක් තියෙන්න ඕන. යමක් ගැන කරන්න පටන් ගන්නකොට කරන්නෙම දන්න නැති දෙයක් කරන්න පටන් ගන්නවා, කරන්න පටන් ගත්තම නොදැනීම කරන්නට පුළුවන් හැකියාවක් එනවා. එතකොට ඔබම කල්පනා කරන්න ඔබට දැනීම, ඒ හැකියාව කොහෙන්ද ආවේ කියලා. ඒ නිසා මං ඒ පිළිබඳව දීර්ඝව මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබට මම මේ කාරණා මතක් කරන්නට යෙදුනේ, තරුණ පරපුර අද බොහොම දක්ෂ, ඒ වගේම හොඳ තීරණ ගන්න, ඒ වගේම වටහා ගැනීමේ නුවණ තියෙන පිරිසක් ඇටියට අපිට දකින්නට පුළුවන්. නමුත් සමහර වෙලාවට නොඑක ආකාරයේ මතවාදයන් කරා ගිහිල්ලා තරුණ පිරිස හිර වෙන අවස්ථාවන් පවා අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒකට තමයි මම මතක් කළේ යමක් කරනකොට ඒ පිළිබඳ අවබෝධයෙන් කරන්නට ඕන කියලා. තමන්ට යමක් වුණාම ඒ දේ තමන්ට හානි කරනං, තමන්ට හානියක් වුණොත් තමාවෙන් ගලවා ගන්නට එන්නේ අම්මා තාත්තලා විතරයි කියලා මතක තියාගත්තම ඔබට
බොහෝ සතුටෙන් ජීවත් වෙන්නට පුළුවන්. ජීවිතය පිළිබඳව අවබෝධයෙන් ජීවත් වුණාම බුදුහාමුදුරුවෝ විසාකාවට මේ උපෝසථය ගැන මතක් කරනවා. විසාකාවනේ මේ මහා භාරතය තුළ තියෙනවා ප්‍රාන්ත හැටියට සැලකුවොත්, එහෙම නැත්නම් අපි කියන්නේ ජනපද 16ක්. මේ ජනපද 16ම අරගත්තන් පස්සේ යම් පුද්ගලයෙක් උපෝසථය සමාදන් වෙනවා නම් ඒ ජනපද 16ම තියෙන නොඑක ආකාරයේ මුතුමැණික් වෙන්න පුළුවන්, සර්ණ වෙන්න පුළුවන්, ඒ කියන්නේ රත්තරන් වෙන්න පුළුවන්. මේව කොච්චර තියෙනවද කියලා කියන්න බෑ. ඒ ජනපද 16ම තියෙන රත්තරන් වල ප්‍රමාණයට වඩා උපෝසථය වටිනවා කියලා මතක් කරනවා. අරව හරියට කොයි වගේ ප්‍රමාණයක්ද හඳේ සොලොස් කලාවලින් එකක් හා සමාන වෙන්න පුළුවන් කියනවා බුදුහාමුදුරුවෝ. ඒ නිසා මේ උපෝසථය ඒ තරම් වටිනවා, ඒ තරම් අර්ථ සම්පන්නයි, ජීවිතය හදා ගන්න වටිනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්නට උපෝසථය සමාදන් වෙච්ච දවසට උපෝසථය රකින්නට ඕන. අපි දන්නවා සමහර වෙලාවට කියනවා ප්‍රතිපත්ති තමයි රකින්නට ඕන, මිනිහට ප්‍රතිපත්තියක් තියෙන්නට ඕන කියලා. සමහර අයට ප්‍රතිපත්තියක් නැහැ. එක්කෙනෙක් කතා කරාම යාටත් හා කියනවා, තව කෙනෙක් කතා කරාම යාටත් හා කියනවා, වැරදි දෙයටත් හා කියනවා, හරි දෙයටත් හා කියනවා. ප්‍රතිපත්තියක් නැහැ. එනිසා ඔබ ප්‍රතිපත්තියක් මත පිහිටන්නට ඕන. ප්‍රතිපත්තියක් මත පිහිටියන් පස්සේ ඔබ කෙරෙහි විශාල පිරිසක් කැමැත්ත ඇති කරගන්නවා. සමහර පිරිසක් අකමැත්ත ඇති කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔබට හොඳ ප්‍රතිපත්තියක් තියෙන්නට ඕන. ඔබ අර උපෝසථය කියනකොට අපි දන්නවනේ පරපර නැසීම, අනුන්ගේ දේවල් හොරකම් කිරීම, ඒ වගේම අබ්‍රහ්මචාර්ය, මේ විදියට මුසාවාදය, බුරුකීම, එහෙම නැත්නම් ඊළඟට සුරාපානය, ඒ වගේම අපි දන්නවා විකල් භෝජනයෙන් වැළකීම, මල්ගඳ විලව නෑදැරීම, මේ විදියට ඔබ මේවා ඈත් කරගෙන ජීවත් වෙනවා කියන අදහස එතන තියෙනවා. එතකොට ඔබට ජීවිතයේ යම් වෙලාවකදී උපෝසථය සමාදන් වුණාම ඒ දවස්වල ඒ විදියට ක්‍රියාත්මක වුණාම ඔබට ඒ තුලින් ලැබෙන මානසික සතුට, ඔබ රාජකාරී කරන ස්ථානයේදී ඔබේ මනස නිරෝගී නම් ඔබට හොඳින් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. මේ හැම කාරණයක් තුළම අන්තර්ගත වෙන දේ තමයි, එතනින් ගැඹුර තමයි තමන්ට මානසික සතුට ඇති කර ගැනීම. බුදුහාමුදුරුවෝ විසාකාවට මතක් කරන්නේ මානසික සතුට ඇති කර ගැනීම පිළිබඳව. බුදුහාමුදුරුවෝ විසාකාවට මතක් කරනවා මේ ලෝකේ තියෙනවා උපෝසථ වර්ග තුනක්. පළවෙනි එක තමයි ගෝපාල උපෝසථය. ඒ වගේම නිගණ්ඨ උපෝසථය, ආර්ය උපෝසථය. ගෝපාල කියලා කියන්නේ ගවයෝ පාලනය කරන කෙනාට. එයාගේ උපෝසථය මොකක්ද? එයා කරන උපෝසථය, මේ උපෝසථය තමයි හරක් බලන කෙනෙක් ගොපල්ලේ උදේට හරක් ටික අරගෙන යනවා. අරන් ගිහිල්ලා තනකොළ තියෙන තැන්වල ඒ හරක් ටික බඳිනවා. බැඳලා හරක්ට බඩ පිරෙන්න තනකොළ කන්න දෙනවා. ඊළඟට තනකොළ කාලේ ඉවර වුණාන් පස්සේ වතුර තියෙන තැනකට එකන් ගිහිල්ලා වතුර බොන්න දෙනවා. වතුරත් දීලා ඉවර වුණාම ගාල වෙත නැවත රැගෙන එනවා. මේ ගොපල්ලා එහෙම ගෙනල්ලා ඒ සත්තු ටික ගවගාලේ ගාල් කරලා කල්පනා කරනවා හෙට දවසේ කොහාටද අරන් යන්නේ. අද ගෙනිච්ච තැනටම ගෙනිච්චොත් කන්න දෙයක් නැහනේ. අන්න එයා කල්පනා කරනවා හෙට කොහාටද ගෙනියන්නේ, හෙට මොනවද කන්න දෙන්නේ, හෙට තනකොළ ටික දෙන්නේ කොහෙන්ද, ඒ වගේම හෙට වතුර ටිකට ගෙනියන්නේ කොහාටද, කීයටද ගේන්නේ. මේ විදියට චක්‍රයක් හැටියට ඔහු කල්පනා කරනවා. ඒක තමයි ගොපල්ලගේ උපෝසථය. ඊළඟට බුදුහාඳුරු මතක් කරනවා නිගණ්ඨ උපෝසථය. අපි දන්නවා ඉන්දියාව කියන රට එදා මහා භාරතය කියලා හඳුන්වන්නට යෙදුනේ. ඒ මොකද මං ඉස්සෙල්ලා මතක් කළා ජනපද 16ක් මහ විශාල රටක්. මේ විශාල රට තුළ ආගම් තිබුණ 62ක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා ත්‍රිපිටකය තුළ. එතකොට ඒ අතර ප්‍රධාන හයක් තිබුණා. සස්සාස්රුවරු හිටපු නිගණ්ඨ ජෛන මහාවීර කියන සස්රුවරයාගේ ඉගැන්වීම. මේ නිගණ්ඨයන්ගේ පැහැදිලි කිරීමක් තමයි යොදුන් 100ක් දිසා හතරේ සත්වයන් සිහි කරනවා. ඒ වගේම ඒ සත්වයන්ට අනුකම්පා කරනවා. ඒ වගේම ඒ සත්වයන්ට මෛත්‍රී කරනවා. යොදුනක් කියන්නේ කිලෝමීටර් 16ක් කියලා අපි අහලා තියෙනවානේ. කොඩ යොදුන් 100ක් ඈත ඉන්න සියලු සත්වෝ මතක් කරනවා, මෙනෙහි කරනවා, මෛත්‍රී කරනවා.
එතකොට උතුරේ ඉන්න සත්වයෝ, දකුණේ ඉන්න සත්වයෝ, නැගෙනහිර ඉන්න සත්වයෝ, බටහිර ඉන්න සත්වයෝ හැටියට තමා වැඩ ඉන්න, තමා වාඩි වෙලා ඉන්න තැන ඉඳලා යොදුන් 100ක් සත්වයෝ මතක් කරලා මෙනෙහි කරලා සිහිපත් කරලා මෛත්‍රී කරනවා. ඒක තමයි නිගණ්ඨ උපෝසතයේ ස්වභාවය. ඊළඟට බුදුහාරෝ මතක් කරනවා ආර්ය උපෝසතය. ආර්ය උපෝසතය කියන්නේ කීටි වෙන සිත නැවත පිරිසුදු කර ගැනීම. බුදුහාරෝ මතක් කරන්නේ උපකිලිට්ටස්ස හි විසාකේ උපකිලිට්ටස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති. විසාකාවනේ කිලිටු වුන සිත උපක්කමේන උපක්‍රම මගින් පරියෝදපනා හෝති, පිරිසුදු කරගන්නට පුළුවන්. මේක ඉතාම වැදගත්. ආර්ය උපෝසතය කියන්නේ කිලිටි වෙච්ච හිත නැවත හදාගන්න එකට. මේක ඔබට දැන් පැහැදිලි. හිතට පුළුවන් හිත විසින් හිත පාලනය කරන්නට. අපි ගොඩාක් වෙලාට වෙලා තියෙන්නේ අපේ හිත අපිට පාලනයෙන් තොර වෙලා තියෙනවා. මේ බුදුහාඳුරු මතක් කරන්නේ කිලිටි වෙච්ච සිත හදාගන්නේ කොහොමද කියලා. උපක්කමේන උපක්‍රම මගින්, උපක්කමේන උපක්‍රම මගින් පරියෝදපනා හොති, පිරිසුදු කරගන්නට පුළුවන්. ඒ කියන්නේ හිත කිලිටි වෙන ආකාර රාශියක් පිළිබඳව ඔබ දන්නවා. අපි කියමුකෝ තණ්හාව ආදිය පිළිබඳව, වෛරය ක්‍රෝධය ආදිය පිළිබඳව මං ඊළඟට මතක් කරන කොහොමද මේ හිත කිලිටි වෙන්නේ කියලා. ඒ කාරණා ටික බුදුහාඳුරෝ මතක් කරනකොට බුදුහාඳුරෝ සිහිපත් කරනවා මේ කිලිටි වෙන සිත පිළිබඳව ගැඹුරු අදහසක් අපි ගන්නට ඕන. මේ කිලිටි වෙන සිත කොහොමද කිලිටි වෙන්නේ, ඒ සිත කොහොමද හදාගන්නේ කියලා අපිට කල්පනාවක් තියෙන්නට ඕන. අන්න එතකොට අපිට පුළුවන් මේ හිත සංවර කරගන්නට, ඒ වගේම පැහැදිලි කරගන්නට. බුදුහාරෝන්ගේ ධර්මය ගත්තොත් පින්වත්නි අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සංසාරය ගැන කියපු දේශනා, ඒ වගේම නිවන ගැන කියපු දේශනා. එතකොට සසරට වැටෙන්නේ ඇයි, සසරට යන්නේ ඇයි, සංසාර ගමන ඉවර වෙන්නේ නැතුව සසර ගමන දික් වෙන්නේ ඇයි කියලා අපි කල්පනා කරන්නට ඕන. එතකොට අපිට තේරෙනවා සිත කිලිටු වුණොත්ින් සංසාරය, ඒ වගේමයි සිත පිරිසිදු වුණොත් නිවන. එතකොට අපිට තේරෙනවා මේ දේශනා දෙකෙන්ම කියවෙන්නේ කුමක් ගැනද, හිත ගැන. එනිසා හිත අපි නිතරම කිලිටු තත්වයට පත් කරගන්න නැතුව ප්‍රභාස්වර තත්වයෙන් තියෙන්නට ඕන, හිනා වෙලා ඉන්නට ඕන. සමහර කෙනෙක්ට හිනා වෙන්නට පුළුවන් කමක් නැහැ. සමහර අයට හිනාවක් එන්නේ නැහැ, මූණේ හිනාවක් නැහැ, මූණේ සතුටක් නැහැ. කුහකකමෙන් පිරලා, ඊර්ෂ්‍යාවෙන් පිරලා, අනිත් අයට නොඑක් ආකාරයේ අඩම්තේට්ටම් කරන තත්වයෙන් යුක්තව තමයි ජීවත් වෙන්නේ. අන්න ඒක තමයි බුදුහාඳුර මතක් කරන්නේ, තමන්ගේ හිත කිලිටි වෙනවා නම් තමන්ටම පුළුවන් තමන්ගේ කිලිට්ට ගැන හිතාගන්න, තමන්ගේ කිලුටුභාවය ගැන හිතන්න. තමන්ට නිතර තරහ එනවා නම් තමන්ගේ තරහ මෛත්‍රියෙන් නැති කරගන්නට පුළුවන්. තමන්ගේ හිත ලෝභයෙන් පිරලා නම් අලෝභයෙන් තමන්ගේ හිත පුරව ගන්නට පුළුවන්, ලෝභය අයින් කරගන්නට පුළුවන්. ඒ වගේම තමන් හරි මෝඩයි කියලා හිතෙනවා නම් තමන්ට ඒක, එහෙම හිතෙනවා නම් තමන් ඇත්තටම පණ්ඩිතෙක්. තමන් කල්පනා කරනවා මට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ, මම මේවා තේරුම් ගන්නට ඕන. එහෙනම් මොකද්ද කරන්නේ? පොතපත කියවනවා, මිනිසුන් ඇසුරු කරනවා, ධර්මය ඇසුරු කරනවා, ඒ වගේම ශාස්ත්‍රීය දේවල් කියවනවා, ශාස්ත්‍රීය සංගීතය ශ්‍රවණය කරනවා. මේ විදිහට තමන්ට පුළුවන්කම තියෙනවා තමන්ගේ මනස උඩට ගන්නට. ඒක හරි වැදගත්. ඒ නිසා තමන් කල්පනා කරන්නට ඕන තමන්ගේ මනස උඩට ගන්න, තමන් විසින් තමන්ගේ හිතට නියෝග දීලා, තමන් විසින් තමන්ගේ හිතට නියෝග දීලා හිත පල්ලෙහාට දාන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න හිත පල්ලෙහාට දානවද, හිත ඉහළට දාගන්නවද කියලා. බුදුරන් වහන්සේගේ පැහැදිලි කිරීම තමයි ලෝකෙ තියෙන ප්‍රබලම ශක්තියක් තමයි මේ චිත්ත ශක්තිය. චිත්ත ශක්තිය ඉතාම ප්‍රබලයි. ඔබ අහලා තියෙනවනේ ඉස්සර කතාවක්, මේ අය දන්නවනේ සැලරීනි සංදේශය, තොටගමුවේ රාහුල හාමුදුරුව මතක් කරනවා බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩි. ඇයි එහෙම කියන්නේ? සමහර කෙනෙක් මූණට මුලිච්චි වෙලා හම්බෙලා ගමනක් යනකොට, අපි කියන්නේ 365 දවසේ පැය 24 ඇරලා තියෙන බැංකුවේ සමහරලාට ATM එක කැඩලා තියෙන්න පුළුවන්. එහෙම අය මූණට හම්බෙනවා, එහෙම අය ඉන්නවා. සමහර කෙනෙක් ගහක ගෙඩි ටිකක් දැකලා කියන ෂෝක් ගෙඩි ටික හොඳට හැදිලා තියෙනවා, හෙට උදේනකොට ගෙඩි ටික බිම. මම එහෙම අය දැකලා තියෙනවා, මං එහෙම අයත් එක්ක කතා කරලා තියෙනවා. එහෙම අයට මිනිස්සු හරි බයයි, හරි බයයි. ඒ අයත් එක්ක කිසි සම්බන්ධතාවයක් තියාගන්නේ නැහැ. එහෙමයි ඉන්නවා. මම මේ කියන්නේ වර්තමානයේ.
ඒකට කියනවා කටවහ කියලා. සමහර අය ඇස්වලින් බලලා හූල්ලනවා ඇස්වහ කියලා කියනවා. කටවහ කියනවා හූවහ කියනවා. හූල්ලන එකට තමයි ඇත්තරම හූවහ කියලා කියන්නේ. තව කෙනෙක්ගේ සතුට දැකලා සතුටු වෙන්නට බැරි ස්වභාවය. ඒ මොක ඒ පිළිබඳ ඔබ හිතන්න. ඔබට එහෙමයි හම්බෙලා ඇති. සමහර කෙනෙක් උදේට හම්බෙලා වැඩට ගියාම ඒ දවස සර්ව සම්පූර්ණයි. මානසික පීඩාවක් නැතුව, චිත්ත පීඩාවක් නැතුව, කායික පීඩාවක් නැතුව සතුටින් වැඩ කරන්න පුළුවන්. සමහර කෙනෙක් ඉස්සරහට හම්බෙලා ගියාම බස් එකත් හම්බෙන්නේ නැහැ. බස් එකත් එක්ක කැඩිලා, එක්ක කලින් ගිහිල්ලා, එක්ක වාහනේ යනකොට රෝදෙ හුලං යනවා. අපිටත් එහෙම වෙලා තියෙනවා. එහෙමයි අපිටත් හම්බෙලා තියෙනවා. හම්බුනොත් අපිත් ඒ ගමන් නවත්තන අවස්ථාවක් තියෙනවා. පුදුම වැඩක්. ඒ පිළිබඳව අපිට තාක්ෂණයෙන් හොයාගන්නට පුළුවන්කම තියෙනවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා එක ක්‍රමයක් බුදුහාඳුරන්ගේ හිත කියවීම තුළ, එහෙම නැත්නම් බුදුහාරන්ගේ දේශනාව තුළ අපිට තේරෙනවා මෙන්න මේ හිතේ කිලිටු භාවය ඇති අය. එහෙනම් නිතර හිතේ කිලිටු භාවය තියෙන අයට මේ විදිහේ ස්වභාවයන් පිහිටන්නට පුළුවන්. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා දැක්කත් ප්‍රසන්නයි, දැක්කත් හිත කරයි, මේක කරන්න මේක කරන්න, මේක කරාම හොඳයි, මෙහෙම කරාම මෙහෙම වෙන්න පුළුවන් කියලා උපදෙස් දෙනවා, අනුශාසනා කරනවා, හැම කෙනාගේම දියුණුව ප්‍රාර්ථනා කරනවා. ඒ පුද්ගලයාත් දියුණුව වෙනවා. අර පුද්ගලයාත් හරි කැමතියි. මොකද ගන්න දෙයක් තියෙනවා. ඔබ ජීවත් වෙන්න යමෙක්ට ඔබේ ජීවිතයෙන් දෙයක් ගන්න තියෙන විදියට, ඔබට ජීවිතයෙන් තව කෙනෙක්ට යමක් ගන්න පුළුවන් විදියට ඔබ ජීවත් වෙන්න. ඒ වගේම යමෙක් ඔබට යම් දෙයක් කියලා දෙනවා නම් ඔබ ඒ දේ පිළිබඳව පසුතැවිල්ලක් ඇති කරගන්න නැතුව ඔබේ වැරැද්දක් පෙන්වලා දෙනවා නම් ඒ වැරැද්ද හදා ගන්නට ඕන. අන්න එතකොට ඔබට හොඳ ගමනක් යන්නට පුළුවන්කම තියෙනවා. බුදුහාර මතක් කරනවා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං චිත්තං භික්කවේ අභාවිතං අපාතෝ භූතං භාතෝ අනත්තය සංවතති. මේ මතක් කරන්නේ වචන දෙකක් පිළිබඳව. අංගුත්තර නිකායේදී උන්වහන්සේ මතක් කරනවා අභාවිතං හරියට පාවිච්චි කරන්නේ නැත්තම්, අපාතෝ භූතං යමක් හරියට ප්‍රාප්තූර් භූත කරගන්නේ නැත්තම් අර්ථය පිණිස හරියට ගන්නේ නැත්තම් අනර්ථය පිණිස හිත පවත්වනවා නම් කියන අදහස එතන මතක් කරන්නේ අපාතෝ භූතං කියලා. සමහර අයගේ හිත හරියට පාවිච්චි කරන්නේ නැහැ. හරියට පාවිච්චි කරේ නැතොත් මොකද වෙන්නේ? හරියට පාවිච්චි කරේ නැතොත් සසර, හරියට පාවිච්චි කරොත් නිවන. එනිසා මේ දීර්ඝ කරුණුවල සරල තේරුම ඒකයි කියන වචනය ඔබට තේරුම් ගන්නට ඕන. තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නට ඕන. එතකොට ඔබේ හිත ක්‍රියාකාරී සිතක්. මේ වෙලාවේ අපි ගත්තොතින් මම ධර්ම දේශනාව පවත්වනවා, ඔබ ධර්මය ශ්‍රවණය කරනවා. ඔබේ හිත ක්‍රියාකාරී. ඔබේ හිත මේ වෙලාවේ ක්‍රියාකාරී තත්ත්වයේ පවතින්නේ. ඒ වගේම බටහිර මනෝවිද්‍යාඥයෝ නම් මේ හිත පිළිබඳව අර්ථකථන රාශියක් තියලා තියෙනවා. බටහිර මනෝවිද්‍යාඥෝ අවිඥානික හිත කියලා මේ හිත අතීතය පිළිබඳව කතා කරනකොට, ඒ හිත පාවිච්චි කරන්න ඕන ක්‍රමය පිළිබඳව කතා කරනකොට, පැවැත්ම පිළිබඳව කතා කරනකොට ඒ අය කතා කරලා තියෙනවා. දැන් පාවිච්චි කරනවා කියන්නේ මොකක්ද කියන කාරණය ඔබට පැහැදිලි. නිවැරදි භාවිතය කියන එක තමයි පාවිච්චි කරනවා කියලා කියන්නේ. එහෙනම් නිවැරදි භාවිතයෙන් තොරව නම් එය පාවිච්චි කිරීමක් නෙමෙයි. ඒක හරියට යෙදවීමක් නෙමෙයි. ඒ අර්ථ සම්පන්න නැහැ, අනර්ථ සම්පන්නයි, යෝග්‍ය නැහැ, අයෝග්‍යයි, හිත නැහැ, අහිතයි. ඒ නිසා මේ විදිහට අපිට ඒ පිළිබඳව ගැඹුරෙන් මතක් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ බුදුහාරෝ මතක් කරනවා පින්වත්නි, මේ හිත අපි හරියට පැවැත්වුවේ නැතොත් මොකද වෙන්නේ? මහතෝ අනත්තාය සංවසති. මහතෝ අනත්තාය සංවසති. මේ හිත හරියට පැවැත්වුවේ නැතුණාම බොහෝ ආකාරයේ අපිට වේදනාවන් එනවා, දුක් එනවා, අනර්ථය පිණිස පවතිනවා. අපේ හිතේ තියෙන ආශාව, කැමැත්ත, රාගය, කාමය, ඒ වගේම වික්ෂිප්ත බව, මෙන්න මේව නිසා ප්‍රකෘති සිත කිලිටි වෙනවා. අපිට ආස කරන හැම දෙයක්ම ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. අපි කැමති හැම දෙයක්ම අපිට කරන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. හිතින් නොඑක් ආකාරයේ සිතුවිලි අපිට උත්පාදනය වෙනවා කියලා ඔබ දන්නවා. ඒ ආසාව මත ඔබට සමහර වෙලාවට රාගයක් ඇති වෙනවා. ඒ රාගය මූකුරා ගිහිල්ලා උච්චතම අවස්ථාවයකට පත් වුණොත් ඔබ විසින් ඔබ කරන දේ පිළිබඳව හැඟීමක් නැති වෙන්න පුළුවන්. ඔබට ඒක අනර්ථය පිණිස පවතිනවා. ඒ නිසා මේ හිත පිළිබඳව
තේරුම් අරගත්තම තමන්ගේ ආශාවේ ප්‍රමාණය පිළිබඳව ඔබ තේරුම් ගන්නට ඕන. ඒ ආශාව බොහොම ඈතකට යන, බොහොම ගැඹුරකට යන ආශාවක් නම් ඒ ආශාවන් සන්තර්පණය කරගන්නට නොයෙක් ආකාරයේ වැරදි දේවල් කරනවා නම් ඔබ ඒ වැරද්දෙන් ඈත් වෙන්න. ඔබේ කැමැත්ත පිණිස අනිත් අයගේ කැමැත්ත නැති කරනවා නම් ඒ කැමැත්තෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම රාගයත් එහෙමයි. ඊට පස්සේ කාමය. මේ ඇසකනනාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රියන්ම කාමය හැටියට තමයි ධර්මයේ දක්වලා තියෙන්නේ. එනිසා අපි ඇහෙන් ලබා ගන්නා වූ සමහර රූප, සමහර වෙලාවට අපි ඇඳුම් සහිත රූප ඇඳුම් රහිත රූප බවට පත් කරනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්නට ඕන තමන්ගේ හිතේ ස්වභාවය තමන්ට තමයි දැනගන්නට පුළුවන්කම ලැබෙන්නේ. වෙනත් අයට දැනගන්නට බෑ. නිසා තමන්ට තමන්ගේ ස්වභාවය දැනගෙන තමන්ට පුළුවන් නම් වැරද්දෙන් ඈත් වෙලා සංවර වෙන්නට ඒ හිත හරි පවිත්‍ර වෙනවා. ඒ වගේම මෙන්න මේ කාරණා නිසා ඒව ලබා ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? හිත වික්ෂිප්තභාවයට පත් වෙනවා. ආදරයෙන් පරාජයට පත් වෙනවා. ආදරයෙන් පරාජයට පත් වෙච්ච කෙනා සමහර ලාවට වික්ෂිප්තභාවයට පත් වෙලා පිස්සුවැදෙන්න පුළුවන්. අපි දන්නවා මානසික රෝහලේ එහෙම අය ඉන්නවා. ආදරය ගැඹුරටම ප්‍රේමය තුළ කිමිල් දලා හිටපු අයට, ආදරයෙන් තමන්ගේ ජීවිතය පවත්වපු අයට, තමන්ගේ ආදරය ප්‍රේමය නැති වෙච්ච තැන ඒ අය තමන්ගේ හිත වික්ෂිප්තභාවයට පත් කරගෙන තමාට තමාව පාලනය කරගන්නට බැරි වෙලා ගිහිල්ලා ඊළඟට තමා තමා කවුද කියලා අඳුරන්නේ නැති තත්ත්වයට පත් වෙලා, එනිසා තමා පිළිබඳව හොඳ අවබෝධයක් තමන්ට තියෙන්නට ඕන. ඒ මොකද එහෙම කෙනෙක් ඊළඟට පිළිසරණක් නැහැ, පිහිටක් නැහැ. අත්තාහි අත්තනෝ නාතෝ කොහි නාතෝ පරෝසියා. තමාගේ අත තමයි තමාට පිහිටට පවතින්නේ. එනිසා තමාට පිහිට තමාම පමණයි. එනිසා අපි නිතර අපිව උඩට ඉස්සෙන්නට කල්පනා කරන්නට ඕන. සමහරලාවට දැනුමෙන්, ඒ වගේම මම ඒ කාරණා මතක් කරනවා, ධනයෙන්, බලයෙන්, සියලු ශක්තියෙන් වලින් උඩට එන අතරම නිහතමානීත්වයත් ඇති කරගන්නට ඕන. මට මතක් වෙනවා එක කාරණයක්. මට එක තරුණයෙක් කියනවා, හාමුදුරුවනේ මට යාළුවෝ ගොඩක් හිටියා, දැන් මට යාළුවෝ නැහැ. මං ඇහුව ඇයි එහෙම වුනේ? ඉස්සර මම මත් වෙන දේවල් පාවිච්චි කරා, එතකොට මට යාළුවෝ ගොඩයි. මට පුදුම යාළුවෝ තොගයක් හිටියේ. මං ඒ ඔක්කොම ඈත් කරා. මං ඒ සියල්ලෙන් ඈත් වුණා. මට යාළුවෝ නෑ දැන්. හැබැයි හාඳුරුනේ, මම මගේ ජීවිතය හදාගත්. මං දැන් සතුටෙන් ඉන්නේ. එතකොට යාළුවෝ කියන අය එකතු වෙලා තියෙන්නේ මත පිණිස, මත පිණිස, කායික මත පිණිස, මද්‍රව්‍ය පිණිස එකතු වෙලා තියෙන්නේ. හිත පිණිස එකතු වෙච්ච අය නෙමෙයි. ගත සුවපත් කරන්න එකතු වෙච්ච අය නෙමෙයි. හිත සුවපත් කරන්න එකතු වෙච්ච අය නෙමෙයි. එහෙම යාළුවන්ගෙන් වැඩක් නැහැ. එහෙනම් අපි ඇසුරු කරන්නට ඕනේ අපේ ගත සිත දෙකම සුවපත් කරන අය, ගත සිත දෙකම ප්‍රබෝධමත් කරන අය, මෙලොව ජීවිතය වාසනාවන්ත කරන අය, පරලොව ජීවිතය වාසනාවන්ත කරන අය. ඒ විතරක් නෙමෙයි, දැනුම දෙන යාළුවෝ, වැරද්ද කියලා දෙන යාළුවෝ, වැරද්ද අනුමත කරලා ජීවිතය අපායක් කරන යාළුවෝ ඇසුරු කරන්නට එපා. ඒකයි මට තරුණියන්ට දෙන්න තියෙන උපදේශය. ඒ විතරක් නෙමෙයි, ඒ ඇයට මම තවත් කැමැතියි කියන්නට, හොඳට ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්න දේ පිළිබඳව හසල දැනුමක් ඔබ සන්තකයේ තියෙන්නට ඕන. ඒ ඉගෙන ගන්නා විෂයට සාධාරණයක් කරලා ඉගෙන ගන්න. යන්තම් ඉගෙනගෙන විභාගයක් පාස් කරලා රැකියාවක් ගන්නවා කියන එක නෙමෙයි. ඔබ විෂයට ගරු කරන්න. ඒ විෂයට ගරු කරලා හොඳට ඒ විෂයේ පාරප්‍රාප්ත බවට පත් වෙන්න, සියල්ල පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කරගන්න. එතකොට ඒ දැනුම ඔබට ඉවහල් වෙනවා ජීවිතය හොඳින් පවත්වාගෙන යන්නට. අපිට යමක් ලැබෙන්න තියෙන හැම මොහොතකම, දැනුමෙන් උඩට යන්න තියෙන හැම මොහොතකම, ප්‍රඥාවෙන් උඩට යන්න තියෙන හැම මොහොතකම එය යම් ආකාරයේ කාරණා වලින් වළක්වනවා. එතකොට ඔබ තේරුම් ගන්නට ඕන ඒ වැළක්වීම පිළිබඳව අදහස ඔබේ හිතේ තියෙන්නට ඕන. ඔබ යම් පශ්චාත් උපාදියක් කරනවා නම් ඔබට නොයෙක් ආකාරයේ පීඩාවන් එන්නට පුළුවන්, නොයෙක් ආකාරයේ ගැටලු එන්නට පුළුවන්. එතකොට තේරුම් ගන්නට ඕන, හරියට සිද්ධාර්ථ කුමාරයාටත් මෙහෙම සිද්ධ වුණානේ. මට විතරක් නෙමෙයි, බුදු වෙන්නට ගෙදරින් ගියපු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට අවසාන මොහොතේ තණ්හා රති රගා තමන් ඉස්සරහා නොයෙක් ආකාරයේ දර්ශන මවා පාමින් උන්වහන්සේගේ හිත වෙනස් කරන්නට කටයුතු කරන්නට යුතුය.
ඒ වගේමයි ඔබට මතකයි ගුරුවරු දෙන්නේ කම්බුනා ගිහිල්ල. අලාර කාලා මුද්ද කරාම් පුත්ත. ඒ අය තමන්ගේ ධර්මය තමන්ගේ ඉගැන්වීම මේ ශිෂ්‍ය ඉගෙනගෙන අවසන් කියලා දැනගත්තම එයාට කියනවා. එම නැත්තම් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට කියනවා පාලනය කරන්න. ශිෂ්‍ය භාගයක් පාලනය කරන්න. රටක් රාජ්‍යයක් සක්විති රජ වෙන්නට පුළුවන් කෙනා මේ පිරිසක් අරගෙන පාලනය කරන්න කල්පනා කරේ නෑ. අන්න තමන්ගේ අතීත ප්‍රඥාව අවදි වුණා. මෙතන ඉඳලා වැඩක් නෑ. තව කෙනෙක් ගාවට ගියා. එයත් කියනවා ඉගෙනගෙන ඉවරයි. පංච අභිඥා ලැබුවා. අෂ්ට සමාපatti ලැබුවා. මෙතනට එහා දෙයක් ඉගෙන ගන්න තියෙනවා. ඒ අය කල්පනා කරා මෙතනින් අධ්‍යාපනය අවසానයි. මෙතනින් මානසික සංවර්ධනය අවසానයි. ඒ අය විමුක්තිය ලබා ගන්න ඉන්නේ කියලා එයා තේරුම්ගෙන හිටියා. එයා එහෙම හිතාගෙන හිටියා. හැබැයි බෝසතාණන් වහන්සේ තේරුම් ගත්ත මෙතනින් එහාට ගමනක් තියෙනවා කියලා. එහෙම තේරුම් අරගෙන එතනින් ඈත් වෙලා ගිහිල්ලා මජ්ක්‍ධිම ප්‍රතිපදාව වඩන්නට ගත්තා. ආර්ය අෂ්ටාංගික මාර්ගය හොයාගත්තා. චතුරාර්ය සත්‍ය හොයාගත්තා. එනිසා ඔබ කල්පනා කරන්න ඔබේ මනසට යම් ආකාරයේ දියුණුවක් එන වෙලාවකදී ඔබට නොඑක ආකාරයේ ප්‍රශ්න එන්නට පුළුවන්. සමහරලාවට යම් කෙනෙක් ඔබට පොල් වත්තක්, රබර් වත්තක්, කුරුඳු වත්තක්, තේ වත්තක්, යම් ධනයක්, යම් ඉඩකඩම් මේව බාර දෙන්න පුළුවන් බලාගෙන ඉන්නට කියලා. එතකොට අරව කරන්න වෙන්නේ ඒ විදියට හරි වැලකෙන්නට පුළුවන්. එනිසා ඔබ කල්පනා කරන්නට මේ ලෝකෙ වටින්නේ මනස උඩට ගන්න එක හරි අමාරුයි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ආදියෙන් කිලුටු වෙලා තියෙන හිත ප්‍රඥාවෙන් පුරණය කරගන්නට ඔබ කල්පනා කරන්නට ඕන. බුදුහාමුදුරුවෝ මතක් කරනවා ඒ වගේම අපි දන්නවා සමහර අය තරහයෙන් ඉන්නවා, වෛරයෙන් ඉන්නවා, ක්‍රෝධයෙන් ඉන්නවා. ඒ වගේම මේ විදියට මේ හිත කිලුටු කරගන්නවා. ඒ කිලුටු වුණාම ඒ අයට හැඟීමක් ඉස්සරහට එනවා, දැනීම පහළට යනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්නට උන හැඟීම් වලට මුල් තැන දුන්නොත් දැනීමට මුල් තැන ලැබෙන්නේ නැහැ. ඒ නිසා හැඟීම දැනීමෙන් යටපත් කරගන්නට පුළුවන්කම තියෙන්නට ඕන. හැඟීම දැනීමෙන් අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නට ඕන. අන්න එතකොට ඔබට හොඳ ගමනක් යන්නට පුළුවන්කම තියෙනවා. එහෙම ජීවත් වෙනකොට අපිට නොඑක් ආකාරයේ සැක පහළ වෙනවා. නොඑක් ආකාරයේ සැක පිළිබඳව බුදුහාරෝ මතක් කරලා තියෙනවා. විශේෂයෙන් සැක කාරණා දෙකක්. එහෙම නැත්නම් සැකය කියන කාරණය කොටස් දෙකකින් දක්වලා බුදුහාරෝ ගන්නනවා අපිට. ඒ තමයි සකාරණ සැකය, ඒ වගේමයි අකාරණ සැකය. කරුණු සහිතව සැක කරනවා, කරුණු රහිතව සැක කරනවා. බුදුරජාණන් වහන්සේ අපිට කරුණු සහිතව සැක කිරීම අනුමත කරනවා. කමක් නැහැ. හැබැයි කරුණු රහිතව සැක කිරීම බුදුහාඳුරෝ විවේචනය කරනවා. බුදුහාඳුරෝ ඒ පිළිගන්නේ නැහැ. ඒ නිසා සමහර අය නොඑක ආකාරයේ මුසාවාද, පිසුනා වාච, පරුසා වාච සම්පප්පලාප වලින් මිනිසුන්ගේ හිත බිඳවන්නට පුළුවන්. ඒ වගේම කරුණු රහිතව කෙනෙක්ට චෝදනා කරන්නට පුළුවන්. එහෙම කරන්නට එපා. තව කෙනෙක් කරුණු රහිතව යම් කෙනෙක්ගේ ජීවිතයේ බිඳෙන විදියට යමක් කියනවා නම් ඒකෙන් ඈත් වෙන්නට ඕන. කරුණු සහිතව විවේචනය කරන්නට ඕන. එතකොට බුදුහාමුදුරුව අපිට මතක් කරලා තියෙන ධර්මයේ පිළිබඳව හැසිරෙනටත් ඔහොමයි. ඒ නිසා අපි යම් කාරණයක් පිළිබඳව තීරුම් ගන්නවා නම් විවේචන සහිතව අපේ හිත ක්‍රියාත්මක කරනවා නම් අපිට හොඳ දැනුමක්, ඥානයක් ලබා ගන්නට පුළුවන්. ඒ තුළ හොඳ ඥානනයක් අපේ ජීවිතයට එකතු වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව මතක් කරේ සැක කරන්න කරුණු සහිතව, කරුණු රහිතව සැක කරන්න එපා කියලා බුදුහාරු මතක් කරන්ට යෙදුනා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ විදියට මතක් කරගෙන ගිහිල්ලා විසාකා මහ උපාසිකාවට මතක් කරනවා සිත කිලිටු වුණාම කොහොමද දැන් හදාගන්නේ? මේ විදියට හිත කිලුටු වෙනවා. ඒ කිලුටු වෙන හිත හදාගන්න බුදුහාරු මතක් කරනවා කාරණා පහක් මතක් කරන්න. මොකද්ද? සෝ බුද්ධං අනුස්සති, සෝ ධම්මං අනුස්සති, සෝ සංඝං අනුස්සති, සෝ අත්තනෝ සීලානි අනුස්සති, සෝ අත්තනෝ දේවතා අනුස්සති. මෙන්න මේ දේශනාව පිළිබඳව තේරුම් ගන්නට ඕන. මේක මෙහෙමත් කියන්න පුළුවන්. සෝ බුද්ධං අනුස්සරති, යමෙක් බුදුරජාණන් වහන්සේව නිතර සිහිපත් කරනවා. බුදුහාමුදුරන්ගේ හිත පිළිබඳව ඔබ දන්නවා. උන්වහන්සේ සීලු කෙලෙස් වලින් වියුක්ත වෙච්ච උත්තමයන් වහන්සේ. බුදුහාමුදුරුව පිළිබඳව මතක් කරනවා උන්වහන්සේ දේශනා කරන්නට යෙදිච්ච ඊළඟට ධර්මය පිළිබඳව සිහිපත් කරනවා. 84,000ක් ධර්මස්කන්ධය පිළිබඳව. සියල්ල පිළිබඳව දන්නේ නැති වෙන්න පුළුවන්. දන්නා වූ ධර්මය පිළිබඳව මතක් කරගන්නවා. ඒ වගේම උන්වහන්සේගේ ධර්මය පවත්වාගෙන සංඝයා පිළිබඳව, සංඝයා වහන්සේ පිළිබඳව, භික්ෂුන් වහන්සේ පිළිබඳව සිහිපත් කරනවා. අනුස්සරති සිහිපත් කරනවා. ඒ වගේමයි තමන්ගේ සීලය පිළිබඳව සිහිපත් කරනවා.
ඒ වගේම දෙවියෝ පිළිබඳව සිහිපත් කරනවා. එනිසා ඔබ කල්පනා කරන්නට මෙන්න මේ කාරණා සිහිපත් කරනකොට අර මතක් කරන්ට ඉදිච්ච රාගය, ද්වේෂය, මෝහය, ඒ වගේම වෛරය ආදී සිතුවිලි, නරක චේතනාවන්, කිලුටු චේතනාවන්, පාපී චේතනාවන්, පාපිෂ්ඨ චේතනාවන් ඈතට යනවා. බෞද්ධයෙක් වෙච්ච ඔබ බුදුහාමුදුරුව ඉදිරිපිටට ගිහිල්ලා මල් සුවඳ දුන් හඳුන් කූරු පූජා කරලා, සුවඳ දුමෙන් බුදුහාමුදුරුව පුදලා, පහන් ආලෝකයෙන් බුදුරජාණන් වහන්සේ පුදලා, ඒ වගේම නොයෙක් ආකාරයේ ගිලම්පසවලින් බුදුරජාණන් වහන්සේ පූජාවට පත් කරලා ඔබ හිතින් ප්‍රාර්ථනා කරන බුදුහාරු දිහා බලාගෙන මේ පූජාවන් පූජාවෙත්වා කියලා. ඒ වෙලාවේදී බුදුහාරු දකින ඔබ ජීවමාන සංඥාවෙන් දකින්නේ. ඔබ බුදුහාමුදුරන්ගේ මූණ දිහා බලනකොට ඔබට හොඳට බලන්න පුළුවන් බුදුහාරු ඔබ දිහා බලාගෙන ඉන්න වගේ හැඟීමක් ඔබට එනවා නම් ඔබට බුදුහාමුදුරු පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. ඒ වගේමයි ඒ රූපය පිළිබඳව හිත තුළ චිත්ත රූප මවා ගන්න පුළුවන් කෙනෙක්. අපි නිකමට කල්පනා කළොත් බුදුහාමුදුරුව එදා අතීතයේදී මෙන්න මේ අපි උදාහරණයකට ගත්තොත් සැවැත්නුවර ජේතවනාරාමේදී මංගල සූත්‍රය දේශනා කළා ගන්ධ කුටිය තුළ ඉඳලා. එතකොට උන්වහන්සේ මේ විදියට ඒ ස්ථානයේ වැඩ ඉඳලා දේශනා කරපු සූත්‍රයේ ඒ විදියටම අපි ශ්‍රවණය කරනවා කියන හිතින් ඇහුවොත් අපිට ජීවමාන සංඥාවෙන් අහන්නට පුළුවන්කම තියෙනවා. ඒ ධර්මය බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයේ කොටස් තමයි මේ අපි අහන්නේ. ඒ පැහැදිලි කිරීම තමයි පැහැදිලි කරන්නේ කියලා තේරුම් අරගෙන ඔබ තේරුම් ගත්තොත් ඔබට කොයිතරම් පිනක් කුසලයක් සිද්ධ වෙනවද? අන්න හිතේ තිබිච්ච රාග ආදී සිතුවිලි ඈත් වෙලා යනවා. ද්වේෂය, මෝහය ආදී සිතුවිලි ඈත් වෙලා යනවා. ඒ වගේම කාමය පිළිබඳව ඇති වෙලා තිබිච්ච සිතුවිලි ඈත් වෙලා යනවා. ඒ කියන්නේ නරක කාමය පිළිබඳව ඇති වෙලා තිබිච්ච සිතුවිලි ඈත් වෙලා යනවා. ඒ වගේම හිත නොඒකාකාර විපර්යාසයන් වලට පත් වෙලා තිබිච්ච ස්වභාවය දැක්කම ඔබට ඔබ ගැන අවබෝධයක් ඇති කරගෙන ඒ විපර්යාසයෙන් ඈත් වෙලා හිත හදා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදියට බුදුහාරු කාරණා පහක් මතක් කරනවා. එතන හරි අවසාන කාරණේ තමයි සෝ අත්තනෝ දේවතා අනුස්සරති. මෙන්න මේක හරි වටිනවා. දේවත්වයට පත්වීමට අවශ්‍ය කරුණු පහක් බුදුහාරු මතක් කරනවා. මොනවද? සද්ධාව, සීලය, බහුසුත භාවය, ත්‍යාගයේ ප්‍රඥාව. සද්ධාව ඔබේ හිත තුළ තියෙනවා. චූටි දරුවෙක්ගේ හිත තුළ ශ්‍රද්ධාව තියෙනවා. කවුරු හරි කෙනෙක්, යාළුවෙක්, මගේ පැන්සල අමතක වෙලා ආවා, මගේ මට පෑන අමතක වෙලා ආවා, මට අද ලියන්න විදියක් නැහැ කියලා කියනකොට පොතක් දෙනවනම්, පෑනක් දෙනවනම්, මකන කෑල්ලක් ඉල්ලුවා මකන කෑල්ලක් දෙනවනම්, යමක් ඇහුවොත් කියලා දෙනවනම්, ඒ ශ්‍රද්ධාවෙන් කරන්නේ. හිතේ සතුටෙන් කරන්නේ. ඒක හැමෝටම කරන්නට පුළුවන් කමක් නැහැ. ඉල්ලනකොට සමහර අය දෙනවා. අයිත් අහන්නේ බලන්නේ මොනවත් නැහැ, ඉල්ලනකොට දීලා දානවා. ඒ පෙර ජීවිතයන් වල දීලා පුරුද්ද ඇති කරගෙන තියෙනවා. ආ කියලා දෙනවා. ඒ පුරුද්ද චූටි කාලේ වෙන්න පුළුවන්, තරුණ කාලේ වෙන්න පුළුවන්, වැඩිහිටි කාලේ වෙන්න පුළුවන්, වෘද්ධත්වයට පත් වුණාම වෙන්නත් පුළුවන්. අන්න එහෙම යම් කෙනෙක් ශ්‍රද්ධාව ඇති කරගන්නවා නම් ඒ පුද්ගලයාට දේවත්වයට පත් වෙන්න පුළුවන්. ප්‍රඥාවේ මූලික අඩිතාලම ශ්‍රද්ධාවයි කියලා බණපොතේ මතක් කරලා තියෙනවා. ශ්‍රද්ධාව තියෙන කෙනා තමයි පහන් පූජා කරන්නේ. ශ්‍රද්ධාව තියෙන කෙනා තමයි මල් පූජා කරන්නේ. ශ්‍රද්ධාව තියෙන කෙනා තමයි හඳුන් කූරු දුම පූජා කරන්නේ. එහෙම නැත්නම් සුවඳ දුම් පූජා කරන්නේ. ඒ වගේම නොඑක් ආකාරයේ පූජාවන් සිද්ධ කරන්නේ ශ්‍රද්ධාව තියෙන කෙනාමයි. ශ්‍රද්ධාව තියෙන කෙනාම තමයි පන්සල් හදන්නේ. ශ්‍රද්ධාව තියෙන කෙනාම තමයි නොඑක් ආකාරයේ පිළිසකර කිරීම සිද්ධ කරන්නේ. ශ්‍රද්ධාව තියෙන කෙනා තමයි නැති බැරි අයට දෙන්නේ. ශ්‍රද්ධාව තියෙන කෙනා තමයි නොඑක් ආකාරයේ රෝහල් වලට පරිත්‍යාග කරන්නේ. ඒ නිසා ශ්‍රද්ධාව තියෙන කෙනා අපිට අඳුර ගන්නට පුළුවන්. ශ්‍රද්ධාව තියෙන කෙනා බොහොම ප්‍රසන්නයි. ශ්‍රද්ධාව තියෙන කෙනා බොහොම නියඳයි. ඒ වගේම එයා හරි බුද්ධිමත්. ඒ වගේම ඒ තුලින් ඒ පුද්ගලයාට දේවත්වයට පත් වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම සීලය, බුදුරජාණන් වහන්සේගේ ධර්මය, තුම්මසග්ගයතන බුද්ධත්වය තුල ඉඳලා පිරිණිවන් පාපු බුදුහාමුදුරුව සංගායනා කරන්න පටන් ගන්නවා. මහා රහතන් වහන්සේලා 500 නමක් එකතු වෙලා ඒ දේශනාව, එහෙම නැත්නම් උන්වහන්සේලාගේ ධර්ම සජ්ජායනාව, මේ ධර්ම සංගායනාව පවත්වන්නට කලින් පටන් ගන්නෙම විනය දේශනා කරලා. විනයෝ නාම සාසනස්ස ආයු විනයං තිතේ සාසනං තිතං හෝති. මේ සාසනය පවතින්නේ විනය පවතින තුරු පමණයි. විනය නැති තැන සාසනය නැහැ. සාසනය විතරක් නෙවෙයි පින්වත්නි, ආයතනයක් පවතින්නෙත් නැහැ, පාසලක් පවතින්නෙත් නැහැ, විශ්වවිද්‍යාලයක් පවතින්නෙත් නැහැ. ඒ නිසා පුද්ගල ජීවිතය තුළ විනය තියෙනවා නම් ඒ පුද්ගල ජීවිතය රැකෙනවා, ඒ ආයතනය රැකෙනවා. ඒ නිසා
විනය කියන්නේ සීලයම තමයි. එනිසා ඔබ සිල් රකිනවා නම්, සීලය ආරක්ෂා කරනවා නම්, සීලවන්තව ජීවත් වෙනවා නම් ඔබට දේවත්වයටපත් වෙන්නට පුළුවන්. ඊළඟ එක තමයි බහුශ්‍රුතභාවය. අපි දන්නවා කොග්ගල මහා ප්‍රඥා, මාතේ වික්‍රමසිංහ මැතිතුමා, ඒ වගේම කුමාරතුංග මැතිතුමා, කුමාරතුංග මුනිදාස මැතිතුමා, ඒ වගේම මහා තෙරුන් වහන්සේලා හිටියා. ගී පැවිදි දෙපාර්ශ්වයේමයි බහුශ්‍රුතභාවය තිබිච්ච අය. ඒ අයගේ කෘති තාම අපි කියවනවා. ඒව කියවලා අපේ ධර්මඥාන එකතු කරගන්නවා. ඒ වගේමයි අපි සාහිත්‍ය පිළිබඳ දැනුම ඇති කරගන්නවා, අතීතය පිළිබඳව දැනගන්නවා, ඉතිහාසයේ පුරාවිද්‍යාව ගැන දැනගන්නවා. එනිසා ඔබ කල්පනා කරන්න, යම් කෙනෙක් බහුශ්‍රුතභාවය තියෙනවා නම්, බොහෝ ඇසූ පිරූ තැන් ඇති භාවය තියෙනවා නම්, ඒ තුළ පිහිටලා ඔහු අපිට ඒ දානය ලබා දෙනවා, ප්‍රඥාව. එනිසා බහුශ්‍රුතභාවය ඇති කර ගැනීම හරි වටිනවා. බොහෝ ඇසූ පිරූ තැන් ඇතිකම, යමෙක් යමක් කියනකොට ඒක අහගෙන ඉන්නවා, සාවධානව අහගෙන ඉන්නවා, අහගෙන ඉඳලා මතක තියාගන්නවා, ඒ අනුව ජීවිතය පවත්වනවා. හොඳ දෙයක් හොඳ විදියට අහගෙන ඉඳලා ජීවිතය හොඳ විදියට පවත්වනවා. නරක දෙයක් හොඳ විදියට අහන් ඉඳලා නරක විදියට ජීවිතය පවත්වා ගන්න නෙවෙයි බුදුහාමුදුරෝ ධර්මය දේශනා කරලා තියෙන්නේ. එනිසා ඔබ කල්පනා කරන්නට ඕන, බහුශ්‍රුතභාවය ඇති කර ගන්නට ඕන. අපි දන්නවා ජාතක පොත් වහන්සේ රචනා වුණා. ඒ කාලේ බොහෝ අයට, ගොඩක් දෙනෙක්ට කියවන්නට අපහසුතාවයන් තිබුණා. එක්කෙනෙක් කියවනවා, කියවන්න හැකියාව තියෙන කෙනෙක් හඬ නගල හරි ලස්සනට රටාවට පිළිවෙලට, අනිත් අය අහගෙන ඉන්නවා, අනිත් අය අහගෙන ඉන්නවා, බහුශ්‍රුතභාවය ඇති කරගන්නවා. අකුරු ලියන්න බැරි ආච්චි කෙනෙක් හම්බෙලා අහන්න, දුටුගැමුණු රජුරෝ යුද්ධ කළේ කොහොමද, රුවන්වැලි සෑය හැදුවේ කොහොමද, තූපාරාමය හැදුවේ කොහොමද, මයංගන චෛත්‍ය පිළිබඳව අහන්න, හොඳට කියලා දේවි. මිහිඳු හාමුදුරුවෝ කොහොමද මිහින්තලාවට ආවේ කියලා දේවි. අතීත තොරතුරු කියලා දේ, සිරිපාද ගැන කියලා දේවි, සතර ගංගා පිළිබඳව කියලා දේවි, පළාත් පිළිබඳව, උතුරු දගුණ නැගෙනහිර බස්නාහිර පිළිබඳව, රට පිළිබඳවම, ජාතීන් පිළිබඳවම කියලා දේවි. එහෙනම් ඒ කොහොමද ඒ දැනුම ඇති කරගෙන තින්නේ? බහුශ්‍රුතභාවයෙන් අසාගෙන සිටීමෙන්. ඊළඟ එක තමයි ත්‍යාගය. හරි වටිනවා. පූජා බුද්ධියෙන් භික්ෂුන් වහන්සේලා උදෙසා, ඒ වගේම ත්‍යාගයන් හැටියට තමන්ගේ යාළුවන්ට, හිතමිත්‍රාදීන්ට, නොඑක් ආකාරය අයට ත්‍යාග කරන්නට පුළුවන්. සිය සේනාධිපතිතුමා පිළිබඳ අපි දන්න, එතුමා හොඳ ත්‍යාගවන්තයෙක්. හැම දිනාට යමක් අඩුවක් පාඩුවක් තියෙනවා නම් ඇවිල්ලා ඉල්ලුවම උදව් කරන, උපකාර කරනවා. ත්‍යාගශීලී වෙන්නට ඕන. තමා සන්තකේ දෙන්නට පුළුවන් යමක් තියෙනවා නම් දෙන්නට ඕන. දුන්නොත් ලැබෙනවා. දන් දුන්නොත් ඔබට ලැබෙනවා. දානය කියන්නේ දීමනාවට. එනිසා දෙනකොට තුන්හිත පහදවාගෙන දෙන්න. ඔබට ලැබෙනවා කියන අදහසින්, ලැබෙන්න කියන අදහසින් නෙවෙයි, දුන්නොත් ලැබෙනවම තමයි. ඒ කාරණය තේරෙන්නේ දෙන කෙනාට පමණයි. නොදෙන කෙනාට තේරෙන්නේ නැහැ, අවබෝධ වෙන්නේ නැහැ, පැහැදිලි වෙන්නේ නැහැ. ඒ වගේමයි ප්‍රඥාව. අවසානයේ බුදුහාර මතක් කරන්නේ මේ මොනවා අතරෙත් අපි වඩා වැදගත්ම අංගය හැටියට සලකන්නේ ප්‍රඥාව. අපි දන්නවා ඇස, කන, නාසය, දිව, ශරීරය යම් කෙනෙක්ට පංච ඉන්ද්‍රයන් පිහිටන්න පුළුවන්. හැබැයි මන්දබුද්ධික වුණොත් ඒ පිහිටීමෙන් ඇති වැඩක් නැහැ. එනිසා ප්‍රඥාව ගොඩ නගා ගන්නට ඕන. ප්‍රඥාව ගොඩ නගා ගන්න බුදුහාරෝ මතක් කරන්නේ ක්‍රමය තමයි භාවනාව. භාවේති කුසලේ ධම්මේ වඩ්ඩේති ආසේවති රක්කති භාවනා. බුද්ධිය සහ ප්‍රඥාව කියන්නේ දෙකක්. පොතපත ආශ්‍රය කරගෙන බහුශ්‍රුත භාවයෙන් බුද්ධිය වගා වර්ධනය කරගන්නට පුළුවන්, වැඩි කරගන්නට පුළුවන්, වර්ධනය කරගන්නට පුළුවන්. හැබැයි ප්‍රඥාව එහෙම බෑ. ප්‍රඥාව වඩා ගන්නට වෙන්නේම, වර්ධනය කරගන්නට වෙන්නේම භාවනාවේ. එනිසා බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරන්නේ ප්‍රඥාවන්තයන් වෙන්නට කියලා. එනිසා බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම ප්‍රඥාගෝතරයි, ගෝචරයි. ප්‍රඥාවට මූලිකත්වයේ බුදුහාර දෙනවා. පඤ්ඤාවන්තස අයන් දම්මෝ නායන් දම්මෝ දුප්පඤ්ඤස කියලා අපිට 1956 ත්‍රිපිටක ධර්ම සංගීතයේදී එක වචනයක්, වාක්‍යයක් ත්‍රිපිටක ධර්ම පොතට අන්තර්ගත කරලා තිනු මේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ට කියලා. නූන නුවන මුහුකුරාගිය අයට කියලා මතක් කරලා තියෙනවා. හැබැයි මෝඩයන්ට නෙවෙයි කියන අදහස නෙවෙයි තියෙන, මෝඩයන්ට, එහෙම නැත්නම් අඥානයන්ට, නුවන මද අයට මේ ධර්මය අසුරු කරලා බුද්ධිමත් භාවයටපත් වෙලා ප්‍රඥා වර්ධනය කරගන්නත් පුළුවන්කම තියෙනවා. එනිසා ඔබ කල්පනා කරන්න, විසාකා මහ උපාසිකාවට බුදුරජාණන් වහන්සේ හිත කිලිටු වෙන විදිය මතක් කරනවා. ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, මානයෙන්, කෝහකකමෙන්, රාගයෙන් ආදියෙන් වික්ෂිප්ත භාවයෙන් හිත කිලිට වුණාම තමන්ගේ හිත උපමා කරගෙන නොඑක් ආකාරයේ උපමා තුලින් තමන්ට පුළුවන්කම තියෙනවා ඒ හිත උපක්‍රම මගින් ඒවයින් ඈත් කරගන්නට. එහෙම මතක් කළ බුදුහාරු මතක් කරනවා
ඒ කිල්ටි වෙච්ච හිත හදාගන්නට බුදුහාමුදුරුව මතක් කරන්න, ධර්මය මතක් කරන්න, සංඝයා මතක් කරන්න, තමන්ගේ සීලය මතක් කරන්න, දේවත්වයට පත්වෙන්නට අවශ්‍ය කරන කාරණා මතක් කරන්න. මොනෝද දේවත්වයට පත්වෙන්න අවශ්‍ය කරන කාරණා? සද්ධාව, සීලය, බහුශෘත භාවය, ත්‍යාගයේ ප්‍රඥාව. අන්න ඒ නිසා ඔබ කල්පනා කරන්න, ඔබේ ජීවිතය සංසාරගත ජීවිතයක්. මේ ජීවිතය ඔබේ පළවෙනි ජීවිතයවත් අවසාන ජීවිතයත් නෙවෙයි. ඒ නිසා ඔබ මේ වෙලාවේ සිහිපත් කරගත යුතු දේ තමයි, අපි හොඳ තැනක සංසාරයේ ගමන් කරන්නට නම්, හොඳ තැනකට සංසාරයේ යන්න නම් හොඳට ක්‍රියාත්මක වෙන්නට ඕන. සිතින් ගතින් වචනයෙන් අපි හොඳින් ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ වගේමයි අනිත් අයගේ සැප කැමති වෙන්නට ඕන. බුද්ධිමත් භාවය පිහිටන්නට ඕන. ප්‍රඥාව ගොඩනගා ගන්නට ඕන. බහුශ්‍රද්ධ භාවය ඇති කරගන්නට ඕන. ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන. ත්‍යාගවන්ත වෙන්නට ඕන. ප්‍රඥාව ගොඩනගා ගන්නට ඕන. මේ විදිහට ඔබේ ජීවිතය සරප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට බුදුහාමුදුරුව විසාකාවට මේ දීපු උපදෙස් අපිට කොයිතරම් ගැළපෙනවද අද දවසට කියලා ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මෙතෙක් වෙලාවක් ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම ඇතේ යන බස් අසන්නට, නැතේ යන බස් නාසන්නට, මේ ජීවිතය වාසනාවන්ත කරගන්නට, දුක් අඩු සැප වැඩි ජීවිත ලබන්නට අද දවසේ සද්ධර්ම දේශනාව එකසේ හැම දිනාටම හේතු වේවා, වාසනාව වේවා, පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම්පරන්ති. දේවෝ වසතු කාලේන සස සම්පත්ති හෝ

0: ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට වට්ස්ඇප් කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සයිතයි
1: ඔකේ කන්නාඩි අමතක වෙලානේ
2: අම්ම සල්ලි දාන්නද
1: සල්ලි දාන්න
2: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කන්නාඩි වෙන්න
1: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
3: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදම අමතන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
4: ඔබ A level අවසන් කළ සිසුවෙක්ද NIBM the city university සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 0111732000 NIBM the city university the place to be
5: city board සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් කොත්මලේ ලුණු රසති බට ඉතිරි රුපියල් 240යි ඇස්ට්‍රා ඉතිරි රුපියල් 340යි 7 up ඉතිරි රුපියල් 140යි මැජික් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 270යි කාගිල්ස් ෆුඩ් සිටි
6: කවදත් කාගිත් නිවසේ පළමු රැකවරණය SL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් SL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
7: ඔබ වෙළඳපොලෙන් පොල් තෙල් ලෙස මිලදී ගන්නේ නියම පොල් තෙල්මද? වෙළඳපොලේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත. විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගතව ඇති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි. එබැවින් ඔබත් වෙළඳපොලෙන් තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයක්, කල්ලිකුත් වන දිනයක් සඳහන් වෙති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල් මිලදී ගන්න පුරුදු වෙන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
8: After A-levels, minds explore karana ready da. Enroll BSc Honours Psychology degrees at SLIT. Adama idum karana www.slit.lk. SLIT and HEMAS adhyapane saha saukhya satkare samuhika shaktiya.
9: Parampara gana kape rate hondama aluminium dunna. Vishwase parisan karapu quality maintain karapu guarantee at ekkama warranty yak denne Alumix.
10: Aluminium ona taram. Alumix nam is taram.
11: Rasatotin. Rasa hengoman pubutala
12: Meadowlea

0: රසවත් කරයි. මෙඩෝලි දවස පුරාම
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර්ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
2: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකක් සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111544500.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
4: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
7: අම්ම සල්ලි දාන්නද?
6: ඔව් සල්ලි දාන්න.
7: ඔය ෆෝම් එක දෙන්නකෝ, මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
6: දැන් හොඳනම් ඉන්නෙත් හොඳයි.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
5: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින් ලබාදී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13:19 අදම අමතන්න. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
8: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
9: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ්ස් ඩිවෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි, කනල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි, කිරි සම්බසාල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි, දේශීය සුදු කකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 180යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 සැප්තැම්බර් 19 සිට 21 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
10: ආසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
11: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 106.5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිදින ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
12: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
13: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
14: LOLC ෆයිනෑන්ස්. හරියන්න හරිම තැන.
15: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
16: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා.
17: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවේ. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
18: Stars Milan Pastas. Stars Milan Pastas.
19: ඕෂදායි දියුරම් පිටවල ගුණේ පෙරි මිලාන් පාස්ටා. ඔබේ පවුලේ ආහාර වේලට එකරගෙන ඔබේ දරුවා සතුටින්

0: theater top story anugrahaya
1: senehasin nadanin hatavat sanasala
2: medoli samamohatak manrasavat karai
3: මොකක්ද වාහනේ අවුල?
4: මේ කාර් එකේ ඇක්සලරේටරේ දුන්නට ස්පීඩ් වෙන්නේ නැහනේ. RPM එක නම් වැඩි වෙනවා.
3: ගිය මාරු කරද්දි පොඩි ගැස්සිල්ලක් එනවද?
4: සමේ පොඩි කඳක් එමෙනවද? ඔවුනි මල්ලි. දැන් ටික දවසක ඉඳන්.
3: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
5: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් අඩු වීම, ගිය ෂිෆ්ට් ඉන් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි දේ ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගිය මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
6: XD ක්ලච් අතරමන් නොවන ගමනාන්තයක් 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.
0: Theater top story.
7: නායාමේ පූර්ව අනතුරු ඇඟවීම නිවේදනය. ගොඩනැගිලි පරේෂණ සංවිධානයේ විසින් නායාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මහනුවර, නුවරඑළිය, රත්නපුර සහ කෑගල්ලන දිස්ත්‍රික්ක සඳහා අදාළ වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලව කැලේ, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමු, නොවුට් යන ප්‍රදේශ ඊට ඇතුළත්. ගොඩනැගිලි පරේෂණ සංවිධානයේ පැවසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, පන්විල, මැදදුම්බර, ගඟහිල කෝරළය, උඩුදුම්බර සහ දෙල්තොට යන මහනුවර ප්‍රදේශ සඳහාද මෙම නිවේදනය බලපැවැත්වෙන බවයි. මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට, බුලත්කොහුපිටිය, යටියන්තොට, දැරණියගල සාරනායක මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ විවෘතනායක සහ ඉඹුල්පෙ යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහාද නායාම ඇතිවිය හැකි බවයි එම සංවිධානයේ පැවසුවේ. මේ අතර පින්කාල බොග්ගේ අන්දමන් මුහුදු ප්‍රදේශාශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළදී වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. එහි බලපෑම හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළන් වේගය වැඩි විය හැකි. ධීවර සහ නාවික ප්‍රජා මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, ඉදිරි නිවේදන සහ අනාවැකි සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියා.
0: Theater top story. Anugrahaya.
1: Senehasin nadanin
4: ගිය මාරු කරද්දි පොඩි ගැස්සිල්ලක් එනවද? සමේ පොඩි කඳක් එමෙනවද? ඔවුනි මල්ලි. දැන් ටික දවසක ඉඳන්.
3: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
5: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් අඩු වීම, ගිය ෂිෆ්ට් ඉන් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි දේ ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගිය මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
6: XD ක්ලච් අතරමන් නොවන ගමනාන්තයක් 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.

මටත් පුළුවන්ද හැම වෙලේම හිනා වෙලා ඉන්න. මොන දේ වුණත් මොන ප්‍රශ්නයාවත් මොන දේ කිව්වත් මොන දේ අහන් හිටියත් හොඳට හිනා වෙලා ඉන්න ඕනේ. කෑ ගහලා හිනා වුණේ නැති වුණත් ඔයාගේ මූණේ හිනාව තියෙන්න ඕනේ. Good morning. උදේ 8 විනාඩි 10ක් වෙද්දී ඔන්න විශ්මි ඇවිල්ලා ඉන්නේ වීකෙන්ඩ් එකේ. ඔයත් එක්ක පැය තුනක් කතා කරන්න වගේම ලස්සන සින්දු ටිකක් එක්ක දේවල් ටික ෂෙයා කරගන්න නේද? සියත FM අහගෙන නම් ඉන්නේ 0711982 4ට මැසේජ් එකක් එවලා තියන්න. වැස්සට දෙමෙන්න හොඳ නෑ හරිද?

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: 2028 මගේ බලාපොරොත්තු දෙන්නේ අර්ෂත් නදීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ මීටර 92.97ක්. ඉතින් අනිවාර්යයෙන්ම 2028 වෙද්දි මට මීටර 90 උඩ ඇවරේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තුව. 2028 ඔලිම්පික් එක අනිවාර්යෙන් කරනවා. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සම්බන්ධෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොළ.
3: දැන් හිතන පරක්කුවට LB ෆයිනෑන්ස් එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
4: DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
5: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදින වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10.5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
6: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM The City University The Place to Be.
7: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
8: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී
7: ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
11: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන
12: වැඩි විස්තර සඳහා 011 715555 අමතන්න
13: අප සෞසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011 544 5000
14: මිස් හොඳ කුල්ද
15: කුල් මොකද මම හොට්නේ
14: ඒකනං ඇත්ත මිස් මිස් දැකල පුරුදුයිත් වගේ
15: වෙන්න බෑ දැකල පුරුදු නෙවේ සමහරට අහල පුරුදු ඇති
14: අඩේ මිස් සුදු කොච්චි
16: Hot and spicy with sudu kochi.
17: Mon siyatama havasa dekata sudu kochita.
14: Miss, excuse me miss.
15: No. Umma nan show time ekedi vitarai.
18: Siyata teli depaya. Aluth kalawakata teli natya pelak balanna.
19: ඔයා ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
15: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
20: රාජ්‍යරුව ගොබ්බයා.
21: එයි, හටද ගොබ්බයෝ තෝ ගොබ්බයා කිව්වේ.
18: නිලබල කරේති ඔලමුල පුරේ.
15: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට.
22: සියත TV තුලින්.

උදෑසනයි විනාඩි 28යි යන්න හදනේ WhatsApp එක පැත්තට කවුද ඉරිදා උදෑම්ම සියතහන් ඉඳලා messages එවේ කියලා බලන්න. ඉතින් වෙනදා වගේම first message එක ඇවිල්ලා තියෙන අපේ KTH කෙන්. KTH ඔය පැත්තටත් වහිනවද? මේ පැත්තටත් වහිනවා. ඔහෙත් හරි වැස්ස වෙන්නේ නැති නේද? වැස්ස කියන්නේ ඇත්තටම මමත් කැමති දෙයක්. හැබැයි ඕනෑට වඩා වහිනවනම් මන්නම් පොඩ්ඩක්වත් කැමති නැහැ. ඔයත් පරිස්සමෙන් ඉන්න ඕනේ. ඔය ආදරය කරන අයවත් පරිස්සම් කරන්න ඕනේ නේද? හැබැයි මොන දේ කොහොම කළත් උනත් ඔයා ගොඩක් සතුටින් ඉන්න ඕන කෙනෙක් වෙන්නත් ඕනේ. ඒකට ඕනේ වෙන්නේ පුංචි පුංචි දේවල්. හරියට අපේ ඉන පීස් එක ඉන සර්කල් එක අපි තීරණය කරනවා වගේ. උදේ 11 වෙනකන් ඉන්න ඕනේ ඉතින්.

0: அமெரிக்கா எக்ஸாத் ஜனபதி எக்ஸாத் ராஜதானிய இத்தாலிய ஆஸ்திரேலியாவ நவசீலாந்தி சிங்கப்பூர் வகை ரட்டவல் தா ஹத்தகட்டமே ஆவன அப்பே அலுமேக்ஸ்
1: அலுமினியம் ஓன தரம் அலுமேக்ஸ் நாம் இஸ் தரம்
2: புத்தே கண்ணாடி அமதக்க வேலானி
3: அம்மா சல்லி தான்னு
2: சல்லி தான்
3: ஓய் ஃபார்ம் எக தென்னக்கோ மங்க அம்மா கண்ணாடி வெல்ல
2: தென்ன ஹொந்த நாங்க இன்னேத் ஹொந்த ஆயா
3: ஓயா வகை ஹொந்த கெனுகுட கனதுனு கரண்ட ஏ வகேம ஹொந்த தனக் கோன
4: ஸ்தாவரத்வே விஸ்வாசனியத்வே ச ஆரக்ஷாவ இயலிம் லபாதி ஒபே ஸ்தாவர தன்பதுட இயல பொலியக் லபாதின ஹொந்த மதல சர்வோதய டெவலப்மென்ட் ஃபைனான்ஸ் ஹொந்த மதலக் ஹொந்த ஆயோஜனயக் 13 19 அதமா மதன்ன லங்கா ரேட்டிங் BBB மைனஸ் ஸ்டேபிள் அவுட்லுக் பலபத்ராபி முல்லி சமாகமுகி ஸ்ரீ லங்கா தன்பது ரக்ஷண யோஜனா கிரமே சமாஜிகிகி
5: இனா வென்ன மென்ன வெலாவ
6: ஜப்பானே ஒகினாவல கிනෝනේ வயசகம மினிஸ் වෙන්නේ අවස 6 7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා
7: ඕකේ
6: රෙස්ට්
7: රෙස්ටින්
6: වගේ આવොත් ඉතින් එක ඉවරයිනේ
8: මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක සියත FM බ්‍රෙක්ෆාස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය
9: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
10: දකිනහීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 Prime Group මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
0: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූර වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමේක්ස්
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමේක්ස් නම් ඉස් තරම්
11: finishing වහලක් ලෙස color of flow ඇජබෙනා
12: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න finishing වහලක් නම් color of තමයි
13: 1500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 011 4 700 678
14: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්ත බට real mapatte experience එකකට නැල්වත්ත බට
15: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවක් majestica lanka tiles
16: ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
17: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 011 4 700 750.
18: හරි ගියේ. හරිම තැනට ගියේ ඉඳන්. LOLC-ගෙන් ලෝන් එකක් ගත්තේ
19: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 4 700 515 අමතන්න
1: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
0: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011 544 5000
6: දැන් Vietjet එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
9: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
5: Let's Vietjet.
4: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
2: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
13: Avance ken ona deyak adagewanna ganna
12: Avance ticket tika pay
3: Freelance oba wenwenma nirmanaya kala Combank Big Plus account ekin PayPal withdrawals credit card facility loans multi
7: currency access සහ තවත් බොහෝ දේ.
20: අදම combank.lk වෙත පිවිසෙන්න.
21: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
22: Stars Milan Fashionai Europe වල ගුණේ පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
23: Milan Pasta.
24: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
25: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. Algae, Fungus, Dirt වලට කිසිම chance එකක් නැහැ.
26: මෙන්න ප්‍රශ්නය. තෙත් කලාපයේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1 ගම්මිරිස් 2 වට්ටක්කා.
27: ඉස්කෝලේ 7 වසරින් ගෙන ගන්න මුල්ලේරියාවෙන් දිහෙන් net පිදු ගිය සිකුරාදා pocket money challenge එකෙන් තින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ pocket money දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
28: Yatha pocket money.
27: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 FM අහන්න.

උදෑටයි විනාඩි 49ක් වෙද්දී මැසේජස් ටිකක් තියෙනවා. ඊළඟ පැයට යන්න කලින් ඉක්මනට එකතු කරගන්න ඕනේ. දළු කොටුවට යන්න. සුබනි ඉන්න අපි වහගෙන ඔන්න මටත් ලස්සන සින්දුවක් දෙන්න. පුතාලා දෙන්න තේමිය ඉඳුවර හස්බන්ඩ් සුසන්තවත් එකතු කරගන්නලු අනිවාර්යෙන්ම. එතකොට මාලිනී thank you so much වගේ මැසේජ් එකටත්. ඔන්න ඉතින් අදත් සිය තහගෙන වැඩ කියලා පිළියන්දල ඔබෙල් එකේ යාළු සෙට් එකම තිලක් තමයි මැසේජ් එකේ වන්නේ. එහෙනම් මේ සින්දුවත් අහලිමු නේද?

0: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි
1: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
2: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි. හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
4: Stars Milan Pastas. Stars Milan Pastas. ඕෂදායි ඩියුරම් පිටවල ගුණේ පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එකරගෙන ඔබේ දරුවා සතුටින් ඉන්න කරන්න.
5: Milan Pastas.
6: Gagil's Food City Satyanti Aduma Mila Perelia Carrot kilogram ekak velandapala mila rupiyal 400ai ape mila rupiyal 250ai Kekeri kilogram ekak velandapala mila rupiyal 280ai ape mila rupiyal 80ai mema mila ganan pera danundimekin torawa wenas wi hakiya mema dimana walanguwanne 2000

0: විසිහයි සැතැම්බ්‍ර දානමී සිට විසි එකදක්වා තුග අවසන් වට තුරපමණයි කොන්දි සීසයිතයි.
1: සෙලාන් බැංකුට යුරුමනි සම්මාන දෙක අකණ්ඩ වදවනවරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරුමනි සම්මානයෙන් පෙරදුම් ලබයි.
2: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
4: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
5: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
4: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේකබඩුවල ලස්සන.
6: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
4: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
5: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
7: සීත සතියන්තය.
8: Good morning. දම්බලා උදේ 9:00 විනාඩියකයි.
9: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: था टॉप स्टोरी।
1: කාලකුණෙන් අනතුරු ඇඟවීමක්. බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වී තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළදී වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. එහි බලපෑම හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළන් වේගයද වැඩි විය හැකි. ධීවර සහ නාවක ප්‍රජා මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් ඉදිරි නිවේදන සහ අනාවැකි සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියා. මේ අතර ගංගා ආශ්‍රිත පහත් පිම්වල සිටින ජනතාව වැඩි අවධානයෙන් පසුවන ලෙසයි වාරිමාර්ග අධ්‍යක්ෂ එල්.එස්. සූර්ය බණ්ඩාර ඉල්ලා සිටියේ.
2: ගමින් වැඩිවීමෙන් පැවතුනත් මේ වර්ෂාපතනයේ යටතේ ගම්මතර තත්ත්වයල ගම්මතර තත්ත්වයට වර්ධනය වීමක් පෙන්වු කරන්නේ නැහැ. නමුත් අද දිනේ වර්ෂාපතනය ලැබෙන පුරෝපතනයන් කළුගඟේ තිහෙළ ද්‍රෝණියේ සැලකිතු වර්ෂාපතනය ලැබීම සමග රත්නපුර සහ ඇලගාව ජල මට්ටම් යම් වැඩිවීමක් පෙන්වු කරනවා. ඒත් ගම්මතර තත්ත්වය දක්වන්නටත් කෙසේ නමුත් මාගුරු මේ වන විටත් අවදානම් මට්ටමට ජල මට්ටම් පැමිණ තියෙන්නේ. දීර්ඝ වැඩිවීමක් පෙන්වු කරන්නේ නැහැ මේ දක්වා පවතින වර්ෂාපතනය. කෙසේ නමුත් විශේෂයෙන්ම කුඩා ගංගා ආසන්නයේ ඉන්න අය මේ පිළිබඳ අනිවාර්යම සැලකීමක් විය යුතුයි. ඉදිරියේ ලැබෙන වර්ෂාපතනය සමග ක්ෂණිකව ජල මට්ටම් ඉහළ යාමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මිල්ලකන්ද සහ මාගුරු ආසන්නයේ සහ කුඩා ගඟ ආසන්නයේ ඉන්න ජනතාව අලුගංගේ ජල මට්ටම ඒ ප්‍රදේශයේ ඉහළයක තියෙනවා. ඒ වගේම කැලණි ගඟ ඉහළ ද්‍රෝණියේ විශේෂයෙන්ම නාවලපිටිය සහ කිතුල්ගල ජල මට්ටම් ක්ෂණිකව වැඩිවීමක් පෙන්වමු කරනවා ඊයේ රාත්‍රියේ ලැබුණු වර්ෂාපතනය සමග.
0: Top story. Anugrahaya.
3: Senehasin nadarin hadavat sanasala
4: medoli sama mohotakma rasavat karai.
5: ඔන්න දේ වුණත් මං හරි කෙලින් මිනිහෙක්.
6: ඔව් ඔව් පේනවා පේනවා.
5: ඇයි?
6: ඔයා කෙලින් වුණාට වාහනේ යන්නේ ඇදේටනේ.
5: මොකක්?
6: ස්ටියරින් එක එක පැත්තක වාහනේ තව පැත්තක.
7: ස්ටියරින් වීල් එක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ vehicle එකේ suspension සහ steering කොටස් check කරගන්න වෙයි.
8: 40 වසරක DSL විශ්වාසය සමග 555 suspension and steering parts. ඊමවක් නැති ගමනකට විශ්වසනීය තේරීම. 40 වසරක DSL විශ්වාසය සමග.

උදේ 9යි විනාඩි 9යි. Good morning. ඔය කට්ටිය මේ පැත්තට එන්න, මේ කට්ටිය අනිත් පැත්තට යන්න. හරිද? මොකද ඊයේ බර්ත්ඩ් එක සෙලිබ්‍රේට් කරපු යාළුවෙක් ඉන්නවා, අපේ දේවිකා. ඉතසියට අපි ඔයාට ගොඩක් ආදරෙන් සුභම ජයම වාසනාවන්ත උපන්දිනයක් වෙන්න කියලා ආදරෙන් wish කරනවා. විශ්මිත මැසේජ් එක කෙවුවා කියන්නේ ඉතින් හරිම තමයි දේවිකා. අම්මා පුංචි, එතකොට ඔයාගේ ඉන්න ආදරණීය අක්කලා දෙන්න, අයියා නිල්, සිගි, නුවන්, නිලන්ත අයියා, සෙට් එකක්ම ඉන්නවා. රුවනිනගා, මල්ලිලා, ත්‍රී සිස්ටර් සයිරි, සයිමි, සයුනි. හොඳයිනි, මේ කට්ටියවත් ආදරෙන් මතක් කරන්නලු. යාට විශ් කරපු හැමෝටම තෑන්ක් කරලා තියෙනවා.

හුස්ම ටිකක් හිර කරන් හිටි අයිතින් ස්පෙෂලි දේවිකා මේ සිින්දු ඔයාට හැපි බිලේටඩ් බර්ත් දෙහරිද මාතලේ පැත්තාව වෙලාවක මං එන්නම් කොයාව බලලා යන්න

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපි කතා කරන්නේ අපි කරන වැඩ, කරපු වැඩ සහ කරන්න නියමිත වැඩ.
2: මාගේ වගකීමක් තිබෙනවා සියලුම මන්ත්‍රීවරුන්ට එක හා සමානව සැලකීම.
3: එහෙම පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නැහැ. අරයට දුන්නට මෙයාට දුන්නට කියලා.
4: එහෙම කතා කරන්න එපා, බොරු කරන්න එපා. ජනතාව අන්දනවා ඔයගොල්ලන්.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: නම්බර් ප්ලේට් එකක් දෙන්න බැරි ආණ්ඩුවක් මේ ආණ්ඩුව. රටට සුබ නැහැ, යාළට සුබ නැහැ.
6: මිනිස්සුන දීපු මේ සහනට වීදු කරන්නේ.
7: එයාට මයික් එක දුන්නාම ගියා කියවුනනවා. ඉතින් අපිටත් දෙන්න එහෙම නෑ.
3: අර මන්ත්‍රීවරු ගෙන් කියන්නේ හෙඩ්ෆෝන් එක දාගන්න කියලා.
8: වෙන සාවර නියෝග පොතක්ද කියලා මං
3: අහන්නේ. මේ ජෝක් එකක් කරගන්න එපා මන්ත්‍රීතුමා.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
9: ඉතුරු ගිනුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
10: එන්න

0: හයි මම ශේනයා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.718 492 0.718 327 777 ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදවූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර්

0: ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
1: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් දෙන්නවද?
2: මොකද මේ වගේ කියන්නේ?
0: සමතන ඇති, සමට හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
3: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
4: එයත් ලස්සනයි. සඳුදාස් සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
5: ඔබ ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 1132 1000. NIBM The City University, The Place to Be.

ඉඳලා ඉඳලා මිතුෂි කරන්නේ හරිම වැඩ තමයි. බෑනීති හරි හරි මීගමු පැත්ත එහෙමනම් කොළඹ මෙහෙමයි මිතුෂි. මං එන්නම් කොයි පැත්තේ? එතකොට මටත් ඕක හදලා දෙන්න ඕනේ. හරිද? එහෙම කරනවද? එහෙම කරනවා නම් විතරයි මං ඔයාට ස්ටිකර් එක එවන්නේ. Thank you so much සියතහන් ඉඳලා මැසේජ් එකක් දැම්මට. ඒත් එක්ක මම යනවා මාර්ගමුවෙන්. රෝහණ ඉන්නවා. Thank you. ඔය පැත්තටත් පහිනවද? පරිස්සමින් ඉන්න ඕනේ. චුට්ටක් වැස්ස වැඩි වෙනවා වගේ දැනෙනවා. හැබැයි ගොඩක් සතුට වෙන්න එපා. පරිස්සමින් ඉන්න ඕනේ. නැත්නම් ප්‍රශ්න ගොඩක් වෙන්න පුළුවන් නේද? කතාව කියන මැසේජ් එකෙන්.

0: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් සාරා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 170යි බයිරහා චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 115යි මම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි සිග්නල් ස්ට්‍රොං ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 115යි කාගිල්ස් ෆුඩ් සිටි
1: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12000 18000 24000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න
2: 2650 සාමූහික ශක්තිය
3: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ
4: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැණිකෙන්
5: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී
6: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි කනල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි කිරි සම්බසාල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි දේශීය සුදු කකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 180යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගුවන්නේ 2026 සැප්තැම්බර් 19 සිට 21 දක්වා තුග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
7: පුතේ කණ්ණාඩි අමතක වෙලා නෑ
8: අම්ම සල්ලි දාන්නද
7: සල්ලි දාන්න
8: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කණ්ණාඩි වෙන්න
7: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
9: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
10: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි.
11: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික කිවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට
12: මෙන්න ප්‍රශ්නය තෙත් කලාපයේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1 ගම්මිරිස් 2 වට්ටක්කා
13: ඕනේ හතවස්සරින් ගෙන ගන්න මුල්ලේරියාවෙන් දිහෙන් net විදු ගිය සිකුරාදා පොකට් මනී චැලෙන්ජ් එකෙන් තින්න ඔයා ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
14: Yapa Pocket Money.
13: සතිය දවස් පහේම උදේ 5යි කාලට 100 FM අහන්න.

උදේ 9යි විනාඩි 43යි. ඉතින් අහන්නකෝ, දැන් ඉතින් බස්නාහිර, සබරගමුවේ වගේ පළාත්වල ගොඩාක් ප්‍රදේශවලට අතික ලෙස තද වැසි තියෙනවා. පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඕවලින් පස්සේ එක එක වෛරස් එන්න පුළුවන්. හිතන්න ඇති ලෙඩ නේද? ඉතින් ඔයාගේ පරිස්සම ඔයා හිතන්න ඕනේ. තේරුණාද? චුට්ටක් මතක් කරන්න ඕනි ඉතින් ඒ දේවලුත්. ඊළඟ පැයේදී ෆ්‍රෙෂ් විදියට හම්බ වෙන්න ඕනේ අපි, හරිද?

0: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකක් සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011544500
1: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
0: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්නා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155715555 අමතන.
5: අතරයේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
6: Hagil's Food City Satyanti Anuma Mila Perelia Gaslabu kilogram ekak velandapula mila rupiyal 260 ape mila rupiyal 200 salaya kilogram ekak velandapula mila rupiyal 650 ape mila rupiyal 570 mema mila ganan pera denun dimakin torawa wenas wiya kiya mema dimana walanguwanne 2026 september 19 sita 21 dakwa tugawasan wenu durupamanai kondi sisahitai
7: selan bankota euro money sammana deka akandawa dewanawata sri lankawe paribhogika addekim sadaha visishtatama bankuwa lesa sri lankawe suluha mathuma parimana vyapara sadaha visishtatama bank ලෙස ශ්‍රී ලංකා බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට.
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් ඇන්ඩ් සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් ඇන්ඩ් සන්ස්.

0: මෝනින් දැම්වෙලා උදේ 10යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් ටොයටා වාහනේ ගැනද හිතන්නේ? ටොයටා ලංකාවේ තියෙන පැවති පිළිටම ඔබේ සිහින වාහනය

0: किया था टॉप स्टोरी
1: නායම් ලක්ෂණ ගැන අවධානයෙන් පසුවන ලෙස දැනුම් දීම. ගුණනගලි පරේෂණ සංවිධානය විසින් නායාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මහනුවර නුවරඑළිය රත්නපුර සහ කෑගල් යන දිස්ත්‍රික්ක සඳහා අදාළ වන පරිදි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමු නොවුට් යන ප්‍රදේශ ඇතුළත්. ගුණනගලි පරේෂණ සංවිධානයේ පැසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, පන්විල, බැදතුම්බර, ගංගෙහෙල කෝරළේ උඩුතුම්බර සහ දෙල්තොට යන මහනුවර ප්‍රදේශ සඳහාද මෙම නිවේදන බලපැවැත්වෙන බවයි. මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට, බුලත්කොහුපිටිය, යටියන්තොට, දැරණියගල සහ අරණායක මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ විවෘතනායක සහ ඉඹුල්ප යන ප්‍රදේශ සඳහාද නායාම ඇතිවිය හැකි බවයි එම සංවිධානයේ පැවසුවේ. නායාමේ ලක්ෂණ ඇති හෝ තෙම ස්ථානවල නිවත්තන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි පැවසුවේ.
2: අස්සල ඇතිවන ලා වූ පොළොවේ ඇතිවන පැලුම් ඉරිතැලුම් පිළිබඳවත් ආගන්තුක මඩ සහිත දේ උල්පත් ඇතිවීම සහ පවතින උල්පත් සිඳියාම වැනි කරුණු කාරණා සම්බන්ධව විශේෂ අවධානය යොමු කරන වගේම මෙම ප්‍රදේශවලින් තාවකාලිකව ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. මෙම ලක්ෂණ දුටුවාම ඒකම අදියර දෙක යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශයට නිකුත් කළා තියෙනවා. වර්ෂාපතනයේ තීව්‍රතාවය මත විශේෂයෙන්ම මේ පිළිබඳ හදිසි නිවේදනයන් නිකුත් කළ වහාම ඉවත් වීමට සූදානම් වන්නේ කියලා මෙම අවදි අවධානම් කලාපවල ඉන්න ජනතාවට අපි දහල්මනාක මධ්‍යස්ථානයේ විදිහට දැනුමත් කරනවා. විශේෂයෙන්ම මේ ඔබ වර්ණනය යුතු දෙවෙනි අදියරේ නිවේදනයේ මේ වෙන විට නිකුත් වෙලා තින්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශයට පමණයි. කෙසේ වෙතත් අපි දිස්ත්‍රික් ආපදාකල්මනාක ඒකකයන් ඇතුළු සීලු කණ්ඩායම මේ සඳහා දැනුවත් කරලා තිනවා. 117 දුරකථන ලංකිය ඔස්සේ අඛණ්ඩවම පණිවිඩ අපි ලැබෙන චනතාවගිරු.
1: තවත් දේශීය පුවතක්. කොටහේන ප්‍රදේශයේදී සිදු මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු සහ ඊට අතර අනුබල දුන් තවත් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය 14 වනදා කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ විමර්ශනයකට අදාළපයි. එහිදී ලැබුණු තොරතුරුකට අනුව ග්‍රෑන්ඩ් පාස් කොළුන්නාව සහ මට්ටක්කුළි යන ප්‍රදේශවල සිදු කළ වැටලීම්වලදී මෙම පුද්ගලයන් තුන්දෙන අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
0: Theater Top Story Anugrahaya
3: Senehasin Nathanin Hatavat Sanasala
4: Medoli Sam Mohatakma Rasavat Karai
5: වැදුණ නේද? මොකද්ද මල්ලි? පෙනි පෙනි ඇවිල්ලා වැද්දුවනේ.
6: නෑයි මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙම වුණා.
5: බ්‍රේක් එක එහෙම වෙන්න බෑනේ මල්ලි. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕන.
7: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝර් කරන්න එපා. පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කම්පනන්ට්ස්.
8: 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින් විශ්වසනීය ධාවනයකට.

වීකෙන්ඩ් එකේ සියත හංගින්න විශ්මිත් එක්ක ඉරිදා සියත හන තුන්වෙනි පැය වගේම අන්තිම පැය එකක් ඉවර වෙද්දි එකක් ටිකක් හොඳ වේගනේදී ආයෙත් වැස්ස පටන් ගත්ත නේද මං වගේම තමයි මට විශ් කරනවා වගේම තමයි ඔයත් පරිස්සම් වෙන්න ඕනේ ගොඩක් මේ වෙද්දි තද වැසි වගේම නායයන් ගොඩක් වෙන්න පුළුවන් කියලා අනතුරු අඟවලා තියෙනවා සියත හංගින්න ඔයාට සියතට ආදරය කරන ඔයාව පරිස්සමින් තියන්න තමයි මේ හැමෝම ප්‍රාර්ථනා කරන්නේ

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: 2028 මගේ බලාපොරොත්තු දෙන්නේ අර්ෂත් නදීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ මීටර 92.97ක්. ඉතින් අනිවාර්යයෙන්ම 2028 වෙද්දි මට මීටර 90 වෙනකොට ඇවරේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තුව. 2028 ඔලිම්පික් එක අනිවාර්යෙන් කරනවා. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
3: ආසිනාම වෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
4: සම්වර්ධන ලොතරැයි හඳුන්වාදින වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
5: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
6: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000. NIBM The City University, the place to be.
7: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
8: සීරි වෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් කොත්මලේ ලුණු රසති බට ඉතිරි රුපියල් 240යි ඇස්ට්‍රා ඉතිරි රුපියල් 340යි 7 අප් ඉතිරි රුපියල් 140යි මැජික් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 270යි කාගිල්ස් ෆුඩ් සිටි
9: 2500 ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
10: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
11: අවන්ස් ටිකෙන් ටික පෙයි
12: හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
13: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
14: ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515555 අමතන්න.
15: මිස් හොඳ කුල්ද?
16: කුල්. මොකද මම හොට් නේ.
15: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදුයිත් වගේ
16: වෙන්න බෑ. දැකලා පුරුදු නෙවෙයි. සමහරට අහල පුරුදු ඇති.
17: Oh my god.
15: ඔටි මිස් සුදු කොච්චි.
18: Hot and spicy with සුදු කොච්චි.
15: කොච්චි. මොලි සියතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
19: මිස් මිස් excuse me miss.
16: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි. පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
15: කොච්චර හොඳයිද අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා
16: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු
15: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි
16: අහවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝල යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි
15: දැන්ම පොඩ්ඩකේ 9යි ගමයි වසරයි 0714151 WhatsApp කරන්න
16: සතියේ දවස් පහේම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
14: සියත පොකට් මනි අනුග්‍රහය.
3: තැන හොඳ නම් ඉන්නේ හොඳ අය.
15: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික.
12: සියත ටෙලි දෙපැහැ. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
16: සියත TV තුලින්

0: වේගයෙන් නැගී සිටින රටක්. ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
6: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
7: Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77.
8: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 දක්වා පමණයි. ඉක්මන් කරන්න, අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
9: ඕෂදායි දියුණුවන් පිටිවල ගුණේ පෙරි මිලාන් පැස්ටා. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා සතුටින් කරන්න.
10: මිලාන් පැස්ටා.
11: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ්ස් ඩිවෙතින් සුදුසිනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි, කනල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි, කිරි සම්බසාල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි, දේශීය සුදු කකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 180යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 සැප්තැම්බර් 19 සිට 21 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
12: කවදත් කාගිත් නිවසේ පළමු රැකවරණය SCL ෆයර්ගාඩ් වයර්. දැන් දම් පාටින් SCL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
13: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
14: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
13: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේක්ක බඩුවල ලස්සන.
15: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
13: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
16: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රටකුරු.
17: මෙන්න ප්‍රශ්නය. තෙත් කලාපේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1. ගම්මිරිස්, 2. වට්ටක්කා.
18: ඉස්කෝලේ 7 වසරින් ගෙන ගන්න මුල් ඒරියාවෙන් දිහෙන් net විදු ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9.9 වසරයි 0714 151 151ට අපිට WhatsApp කරන්න.
19: යතර පොකට් මනි
18: සතිය දවස් 5 උදේ 5 කාලට සියත FM අහන්න.

0: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: පොල්වතු හිමියනි, පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල්ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළ ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: සෙලාන් බැංකුවට යුරු මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරටත්, ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරු මනි සම්මානයෙන් පෙරුම් ළමයි.
5: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනු හිතවත්කම.
6: 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
7: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
9: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
10: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැනිකෙන්.
11: අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වනදා සිට දිවයින පුරා සිනමා හල්වලදී.
12: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා
14: මන් නම් හිතන්නේ නැත.
15: දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
16: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
17: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
15: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
18: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
19: Kagil's Food City satyanti aduma mila peraliya carrot kilogram ekak velandapala mila rupiyal 400 ape mila rupiyal 250 kekiri kilogram ekak velandapala mila rupiyal 280 ape mila rupiyal 80 mema mila ganan pera danundimekin torawa wenas wi hakiya mema dimana walanguwanne 2026 september 19 sita 21 dakwa toga awasanwada turu pamanai kondisi sahithai

0: ගෙනෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුවක් ඔබේ වර්ධනයට.
3: ලෝකපුර බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.
4: සියත සති අන්තේ ඔන්න මං අන්තයටම ඇවිල්ලා ඉන්නවා. මට යන්න වෙලාවත් ඇවිත් තියෙනවා. හැබැයි ඉතින් මේ කට්ටිය එකතු කරගන්න නැතුව ගෙදර යන්නේ නැහැ. හයි, කොහොමද මහනුවර? මාකට් එකේ ඉන්න සුනිසිල්, ජයන්ත, සත්සර, අසංක, නවී මෙන්න මේ කට්ටියවම එකතු කරගන්නවා. එතකොට ශාන්ත, ධනංජය, හරි හරි, අනිවාර්යෙන් ෆයිසල්, මම මේ කට්ටියවත් එක්කම මා තින්නව බබෝලු. ඔයා හිටිය අනේ ගොඩක් වෙලා ඉඳන්. මම වගේ මැසේජ් එක දැන් තමයි ඔන්නයා කියන්න පුළුවන් උනේ. කමක් නෑ නේද? එතකොට පෝලන්ඩ් වල හැමදාමත් වගේ අපි වහන ක්‍රොටෝසන් වල ඉන්න ලක්මාල් සුනෙත්, එතකොට පිළියන්දල මදපාතින් යාගේ වයිෆ් රසිකා, දුව පුතා රත්නපුර කහංගම, යාගේ පවුල කට්ටියවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒකනේ ඒකනේ සුචි, තව පොඩ්ඩෙන් ඔයාගේ මැසේජ් එක මිස් වෙනවා. ඉන්නක චුට්ටක් තව ටිකක් වෙලා ඉඳලම යන්න ඕනේ මට නම්.

නියම සින්දු ටිකලු නේද? Thank you so much KTH. ඔන්න දැන් නම් ඇත්තටම යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ජගත් කියනවා, ඇයිද මන්ද නොපෙනී ඉන්නේ ගුවන් තලෙන් හඬ දිදී? සත්තකින්මයි විශ්මිකේ හඬ කොතෙක් ඇහුවත් මදි. පාලුගතියක් දැනෙන්නේ නෑ, ඉන්නේ දැහැනට සමවැදී. කවියකින් ඔබ ගැන කියන්නට පද හතර හොඳටම මදි. හොඳයි හොඳයි, සතුටින් ඉන්න ඕනේ. ඔයාගේ ආත්ම ගරුත්වය රැක ගන්න ඕනේ. ඔයාගේ වීකෙන්ඩ් එක ඔයාගේ කරගන්න ඕනේ. වැස්සට තෙමෙන්නත් එපා. තේරුණාද? ගිහින් එන්නම්. Happy weekend. අපි ආය හම්බ වෙනවා සඳුදා හෙට රෑ 7ට.

0: උදේ 11 වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: ప్రఖ్యాత టాప్ స్టోరీ
1: రెక్యావల నియుతు జనగహనే మిలియన అటేక్మవై මෙරට රැකියාවල නියුතු ජනගහනය මිලියන 8 ඉක්මවා ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ 2025 වසරට අදාළව නිකුත් කළ වාර්තාවකට අනුවයි. රැකියාවල නියුතු ජනගහනය 80,79,040ක් බවට පත් වී ඇති අතර ඉන් 52,99,777ක් පිරිමි පුද්ගලෙ. 27,79,262ක් කාන්තාවන් බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ. රටේ සමස්ත රැකියා නියුක්ති අනුපාතය 96.1% ලෙස සටහන් වන බවද අදාළ වාර්තා මගින් පෙන්වා දී තිබෙනවා. දැන් ක්‍රීඩා පුවත. ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම් වෙනුවෙන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් අද සමත් වුණා. ඒ 20/20 ආකෘතියෙන් පැවති මෙම තරගංශයේ පළමු අවසන් පූර්ව තරගෙන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් කරමි. කුරුකී ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමු උපන්දොර පහර දුන් පාකිස්තානු කණ්ඩායම පන්දුවර 20 තුලදී කඩුලු 4ක් දැවී ලකුණු 177ක් රැස් කළා. පිළිතුරින්ම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවර 17කදී කඩුලු 2ක් පමණක් දැවී තිබියදී ලකුණු 181ක් රැස් කරගත් තරගයේ ජය තහවුරු කරගත්තා. නායක චමරි අතපත්තු නොදවී ලකුණු 83යි. හසිනි පෙරේරා පන්දු 26කට මුහුණ දෙමින් ලකුණු 42ක් රැස් කළා. මෙම තරගාශයේ දෙවන අවසන් පූර්ව තරගය ඉන්දියාව හා බංග්ලාදේශ අතර අද පැවැත්වීමට නියමිතයි. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: සියත ටොප් ස්ටෝරි අනුග්‍රහය
2: සෙනෙහසින් නාදරින් හදවත් සනසලා
3: මෙතෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
4: මේ ටිකක් හිමින් යංකෝනේ.
5: ඇයි බයද?
4: පේන්න නැද්දනේ මේ වැස්සත් එක පාර හොඳටම තැමිලා තියන්නේ. ආ ලිස්සු අනේ මං කිව්වා.
5: වැස්සේ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මානු තාක්ෂණය සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.

උදේ 11ත් වෙලා විනාඩි 8කුත් ගෙවිලා. Hi good morning. අංජලි ඇවිල්ලා ඉන්නේ තාම හඬ හොරුත් නැහැනේ. කවක් නෑ මැසේජ් එකක් දාන්න මට. බින්දුවේ 711 98 2 98 4 අපේ WhatsApp නම් එකට මැසේජ් එකක් දාන්න. අපි හතර වෙනකන් කතා කරමු.

0: ප්‍රවෘතිවලට එහා කිය ප්‍රවෘති.
1: 2028 මගේ බලාපොරොත්තු දෙන්නේ අර්ෂත් නදීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ මීටර 92.97ක්. ඉතින් අනිවාර්යයෙන්ම 2028 වෙද්දි මට මීටර 90 වෙනකොට ඇවරේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තු. 2028 ඔලිම්පික් එක අනිවාර්යෙන් කරනවා. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සම්බන්ධෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා කිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට 7:00ට ප්‍රවෘත්ති.
2: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
4: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0718-312-377 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
5: රූපවාහිනි ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ Lectures by Sita. Sita හදවත් දිනෝ හිතවත්කම.
6: අරිගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
9: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 732 1000. NIBM The City University. The place to be.
12: ඒ කන්නාඩි අමතක වෙලා නේ.
13: අම්ම සල්ලි දාන්නද?
12: ඔව් සල්ලි දාන්න.
13: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
12: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
13: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
14: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
15: ලංකා රේටින් BBB - stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමත්.
16: මිස් හොඳ කුල්ද?
17: කුල් මොකද මම හොට් නේ.
16: ඒකනං ඇත්ත මිස්. මිස් දැකල පුරුදුයිත් වගේ
17: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
18: Oh my god,
16: ඔඩි මිස් සුදු කොච්චි.
19: Hot and spicy with sudu kochi. Kochi.
20: Moni siyatama havas dekata sudu kochita. Kochita.
16: Miss, miss. Excuse me, miss.
17: No, no, no. Umma nang show time ekek de vitarai.
21: Puta den issara wage ne. Koi welawath potewai.
22: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
21: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
23: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000.
21: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
23: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714-151-152 WhatsApp කරන්න.
21: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
20: සියත පොකට් මනි අනුග්‍රහය.
12: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
13: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
14: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
15: ලංකා රේටින් BBB - stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි.
20: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theater Voice of Family.
24: Family.
0: ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
1: Science වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at SLIT. අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk. SLIT and Hemas අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
2: hina wenna menna welawa
3: japane okinawa wala kiyanne wayasakama minissu inne awasa 6 7 weddi weda tika lassana divara kala lego rest karana
4: okay
3: rest
4: rest in
3: wage awath thing ekak iwarai ne
5: nuwatama danna superi radio double up ekka siyata fm breakfast drive anugrahaya
6: pologe rannas nunawum bavin purawagena aduma bilata kohomada denne
7: ratapura apema goi pawu දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වී
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
10: සුබ දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා
11: තෑගි වැඩි වෙලා
12: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
13: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams ගයක් ඉඩම ගන්න 15%ක් Prime අපෙන් දකින හින ඔබේම කරගන්න දැන්ම අමතන්න 13.22 Prime Group මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
14: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
16: finishing wahala kleza color of flow ajabena
17: sit padagani kal pavati avalakshana novi oyat wahalata wachchi wenna finishing wahalak nam color of samai
18: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 011 4700 678
19: ඕනම කැමක් temperature කරගන්න දෙන්නියම බටල්වත්ත බට
2: real mapat experience එකකට නැල්වත්ත බට
3: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
6: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 011 4700 750.
9: හරි ගියේ. හරිම තැනට ගියේ ඉඳන්. LOL සියකින් ලෝන් එක ගත්තේ
1: LOLC Finance හරියන්න හරිම තැන
16: වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න
4: 45 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
0: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011 5445 5000
12: දැන් Vietjet එක කොළඹින් ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න one way ticket එකක් දැන් $90 ඉඳන්
15: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්
8: let's Vietjet
0: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
14: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
18: Avance ken ona deyak ada gewanna ganna
10: Avance ticket tika pay
17: Freelance oba wenwenma nirmanaya kala Combank Big Plus account ekin PayPal withdrawals credit card facility loans multi currency access සහ තවත් බොහෝ දේ.
19: අදම combank.lk වෙත පිවිසෙන්න.
11: ආවා ආවා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න INSI සංස්ථා ස්ලැබ් වරම්.
13: වැඩි විස්තර සඳහා 077-6767-67 ට මිස් කෝල් එකක් දෙන්න.
3: Stars Milan Pasta. යුරෝප පිටවල ගුණේ පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා Star කෙනෙක් කරන්න.
4: Stars Milan Pasta. කවුද කාගේ නිවසේ පළමු රැකවරණය? ACL Fire Guard Wire. දැන් දම්පාටින්. ACL Fire Guard Wire
20: flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
21: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නෑ.
22: මෙන්න ප්‍රශ්නය. තෙත් කලාපේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1 ගම්මිරිස් 2 වට්ටක්කා.
23: ස්කෝලේ හතවසරින් ගෙන ගන්න මුල් ඒරියාවෙන් දිහෙන් net විදු ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්න. ඔයත් ස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151 එකට අපිට WhatsApp කරන්න.
24: සතිය
23: දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: දිවයිනේ ප්‍රදේශ රසකට තද වැසි ගංගා කිහිපයක ජල මට්ටමත් ඉහළට දිස්ත්‍රික්ක හතරකට නායාමේ අවදානම් නිවේදන නිකුත් කෙරේ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ තුන් දෙනෙක් අත්අඩංගුවට ට්‍රොප්ටේ යෝජනාවට ග්‍රීන්ලන්තින් කොළඑළි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම රන් පදක්කම අභියස
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ

0: අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
1: සෙලන බැංකුවට යුරෝ මනි සම්මාන දෙකක් අඛණ්ඩව දෙවනවරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙදුම් ලබයි.
2: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
3: DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
4: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 5,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
5: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්
8: විමුක්තිය හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් නෙලෝ
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: Ofi Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000 18,000 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න. අමතන්න 0676 251 3030.
12: Stars Milan Pastas. Stars Milan Pastas.
13: ස්ථාවරත්වය විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.9 අදමම තන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රලාභී මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි

0: නවල් 12 විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති සියත ප්‍රවෘති සිරස්තල
1: දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසේ ගංගා කිහිපයක ජලමට්ටමත් ඉහළට දිස්ත්‍රික්ක හතරකට නායාමේ අවදානම් නිවේදන නිකුත් කෙරේ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ තුන්දෙනෙක් අත්අඩංගුවට ට්‍රම්ප්ගේ යෝජනාවට ග්‍රීන්ලන්තෙන් කොළේලි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම රන් පදක්කම අභියස
0: අනුග්‍රහය
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: කෑමු යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: සර් මොකද්ද වාහනේ අවුල?
5: මේ කාර් එකේ ඇක්සලරේටරේ දුන්නට ස්පීඩ් වෙන්නේ නැහැනේ. RPM එක නම් වැඩි වෙනවා.
4: ගිය මාරු කරද්දි පොඩි ගැස් දෙල්ලක් එනවද?
5: සර් මේ පොඩි කඳක් එමෙනවද? ඔවුනි මල්ලී. දැන් ටික දවසක ඉඳන්.
4: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
3: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් අඩු වීම, ගිය ෂිෆ්ටින් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනිද ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගිය මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
6: XCD ක්ලච් අතරමන් වන ගමනාන්තයක් 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.
7: බෙන්ගාල බොක්ක මොහොත් ප්‍රදේශයේ අන්දමත් දූපත් ආශ්‍රිතව අඩු
1: බෙංගාලපොක්ක අන්තමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළදී වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. එහි බලපෑම හේතුවෙන් බෙංගාලපොක්ක මුහුදු ප්‍රදේශයේ සුළං වේගය වැඩි විය හැකි. ධීවර සහ නාවක ප්‍රජා මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් ඉදිරි නිවේදන සහ අනාවැකි සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යනියුතු කාලකුණ විද්‍යාඥ සචිත්‍රා ගුණසේකර ප්‍රකාශ කළා.
7: බෙංගාල බොක්ක මොහොත් ප්‍රදේශයේ අන්දමත් දූපත් ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වී පවතිනවා. එය තවදුරටත් ඉදිරියේදී වර්ධනය වේ අපි අපේක්ෂා කරනවා. එම හේතුවෙන් දිවයිනේ නිතදිග ප්‍රදේශයේ තවදුරටත් අපි වැසී බලාපොරොත්තු වෙනවා. අද දිනේදී දිවයිනේ විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, වායඹ සහ උතුරු පළාත්වල, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසී ඇති වේවි. ඒ වගේම බස්නාහිර, සබරගමුව පළාතේ, මහනුවර සහ නුවරළිය ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 වැසී අපේක්ෂා කරනවා.
1: මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම්වල සිටින ජනතාව වැඩි අවධානයෙන් පසුවන ලෙසයි වාරිමාර්ග අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර පැවසුවේ.
8: ගර්මීන් වැඩිවීමෙන් පැවතුනත් මේ වර්ෂ ආපතන යටතේ ගම්මතර තත්චාල ගම්මතර තත්ත්වයක් වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ නැහැ. නමුත් අද දිනේ වර්ෂ ආපතන ලැබෙන පුරෝකථනයන් කළුගඟේ තිහෙල ද්‍රෝණියේ සැලකිත වර්ෂ ආපතන ලැබීම සමග රත්නපුර සහ ඇලගාව ජලමට්ටම් යම් වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඒත් ගම්මතර තත්ත්වය දක්වන්නේ කෙසේ නමුත් මාගුරු මේ වන විටත් අවදානම් මට්ටමට ජලමට්ටම් පැමිණ තියෙන්නේ. තීව්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන්නේ නැහැ මේ දක්වා පවතින වර්ෂ ආපතනය. කෙසේ නමුත් විශේෂයෙන්ම කුඩා ගඟ ආසන්නයේ පහත්බිම්වල ඉන්න අය මේ පිළිබඳ අනිවාර්යයෙන්ම සැලකීමක් විය යුතුයි. ඉදිරියේ ලැබෙන වර්ෂාපතනයන් සමග ක්ෂණිකව ජල මට්ටම ඉහළ යාමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මිල්ලකන්ද සහ මාගුරු ආසන්නයේ සහ කුඩා ගඟ ආසන්නයේ ඉන්න ජනතාව අලුගඟේ ජල මට්ටම මේ ප්‍රදේශයේ ඉහළ වේගයක තියෙනවා. ඒ වගේම කැලණි ගඟ ඉහළ ද්‍රෝණියේ විශේෂයෙන්ම නාවල පිටියේ සකිතුල්ගල ජල මට්ටම් ක්ෂණිකව වැඩිවීමක් පෙන්නුම් කරනවා ඊයේ රාත්‍රියේ ලැබුණු වර්ෂාපතනය සමග.
1: ගොඩනැගිලි පරේක්ෂණ සංවිධානයේ විසින් නායාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මහනුවර, නුවරඑළිය, රත්නපුර සහ කෑගල් යන දිස්ත්‍රික්ක සදහා අදාළ වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමු, නොවුට් යන ප්‍රදේශ ඇතුළත් ගොඩනැගිලි පරේක්ෂණ සංවිධානයේ පැවසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, පන්විල, මැදතුම්බර, ගංගෙහෙල කෝරළේ, උඩුතුම්බර සහ දෙල්තොට යන මහනුවර ප්‍රදේශ සඳහාද මෙම නිවේදන බලපැවැත්වෙන බවයි. මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔ පිට, බුලත් කොහුපිටිය, යටියන්තොට, දැරණියගල සහ අරනායක මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ විවෘතනායක සහ ඉමුල්ප යන ප්‍රදේශ සඳහාද නායාම ඇති විය හැකි බව එම සංවිධානයේ පැවසුවේ. නායාමේ ලක්ෂණ ඇති වුවොත් එම ස්ථානවලින් ඉවත්වන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි පැවසුවේ.
9: අස්සල ඇතිවෙනලා වූ පොළොවේ ඇතිවෙන පැලුම් ඉරිතැලුම් පිළිබඳවත් ආගන්තුක මඩ සහිත දේවුල්පත් ඇතිවීම සහ පවතින උල්පත් සිඳියාම වැනි කරුණු කාරණා සම්බන්ධව විශේෂ අවධානය යොමු කරන වගේම මෙම ප්‍රදේශවලින් තාවකාලිකව ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. මෙම ලක්ෂණ දුටුවාම ඒකම අදියර දෙක යටතේ නුවරළ දිස්ත්‍රිකයේ අඹගමුව ප්‍රදේශයට නිකුත් කළ තියෙන වර්ෂාපතනයේ තීව්‍රතාවය මත විශේෂයෙන්ම මේ පිළිබඳ හදිසි නිවේදනයන් නිකුත් කළ වහාම ඉවත් වීමට සූදානම් වන්නේ කියලා මෙම අවදි අවදානම් කලාපවල ඉන්න ජනතාවට අපි
1: කොටහේන ප්‍රදේශයේදී සිදු මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු සහ ඊට ආධාර අනුබල දුන් තවත් අයෙකු අයිස් භද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය 14 වනදා කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ විමර්ශනයකට අතාලපායි. එහිදී ලැබුණු තොරතුරු වලට අනුව ග්‍රෑන්ඩ් පාස් කොළොන්නාව සහ මට්ටක්කුළු යන ප්‍රදේශවල සිදු කළ වැටලීම් වලදී මෙම පුද්ගලයන් 3 දෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. අත්තනංගොඩ ගස් සැකකරුවන් සන්තකයේ තිබි අයිස් මාත්‍රාවය ග්‍රෑම් 28 මිලිග්‍රෑම් 600ක් ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. මෙලෙස අත්තනංගොඩ ගෙන ඇත්තේ මට්ටක් කුලිය කොළඹ 14 සහ කොළුන්නාව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19 25 සහ 39 යන වයසල පසුවන පුද්ගලයන් 3 දෙනෙක්. අනෝජන් සිවරාසා සඳහා මෙතෙක් මරණීය දඬනය ලබා දෙන බවට ප්‍රකාශයක් සිදු නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් පවසනවා. මරණීය දඬනේ ලබා දෙන ලෙසට ඇතැම් පාර්ශ්ව විසින් ඉල්ලීමක් පමණක් සිදු කර ඇති බවයි ඔහු පැවසුවේ. අනෝජන් සිවරාසා මේ වන විටත් පසුවන්නේ සෞදි අරාබියේ සිරමැදිරියකයි. ඉන් ඔහු නිදහස් කර ගැනීමට ඉන්දියාවේ සහය ලබා ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දේශනායකගෙන් ඉල්ලා සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් පැවසුවේ.
10: අනෝජන් තරුණයා දැන් සෞදි අරාබියාවේ අමාරුවෙන් වැටලෙන බව රටම දන්නවා. දැන් ඒ සම්බන්ධව අපි වගකීම් දේශමාල් පක්ෂ ඇඩියට විවිධ ආකාර උත්සාහ කරගෙන යනවා. එකක් ඇවිල්ලා මේ ලංකාවේ පවතින සෞදි අරාබියා තානාධිපතිතුමා අරහා මේ රජකුමරු සල්මාන් මැතිතුමාට පණිවිඩ යවලා එතුමා තමයි රටේ අගමැති, එතුමා තමයි ඒ රටේ ප්‍රධාන දේශපාලන නිලධාරියා. එතුමාට යවලා ඒ සම්බන්ධව සමාවක් ඉල්ලගෙන ප්‍රශ්න අවසන් කරගන්න අපි උත්සාහ කරනවා. ඒ අකර මම වෙනම මේ දැනට මේ ජනා කරලා තිනවා රටේ අපේ රටේ ජනාධිපති අනුර කුමාර සානාගේ මැතිතුමාට. ඒ කියන්නේ ශ්‍රී ලංකාවටත් ඉන්දියාවටත් අතර මේ අවස්ථාවේදී ඉතාම සමීප මිත්‍රත්වයක් තියෙනවා. අපේ ශ්‍රී ලංකා මිත්‍රරත්න කියලා පිළිගැනීමක් අපි මෝඩි මැතිතුමාට ඉන්දියාවේ මැතිතුමාට ලබා දීලා තිනවා. ඒ නිසා ඒ වගේම අනිත් පැත්තකින් අපිට කාටවත් දන්නවා මෝඩි මැතිතුමාට විශේෂකම සල්මාන් රජකුමාර සමග තියෙනවා. අපිට වඩා එතුමා ඉදර තියෙනවා මලද ඉන්න අතර. ඒ නිසා ඒකත්
1: අම්පාර ප්‍රදේශයේ පදිංචි අනෝජන් සිවරාසා සෞදි අරාබියේදී අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහු සමාජ මාධ්‍ය තුල පළ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්. පසු ඔහුට වසර 5ක සිරදඬුවමක් නියම කර තිබුණා. ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් පසුව ඇතැම් පාර්ශ්ව ඉල්ලා ඇත්තේ අනෝජන් සිවරාසා සඳහා මරණීය දඬුවම ලබා දෙන ලෙසයි. අනෝජන් සිවරාසාගේ අධිකරණ කටයුතු සමීපව නිරීක්ෂණය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. ඒ රියාත්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සහ කොළඹ සෞදි අරාබි රාජධානියේ තානාපති කාර්යාලය හරහායි. අනෝජන් සිවරාසාගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට සහ ඔහුට හැකි සෑම සහයක්ම ලබා දීමට සුදුසු පියවර ගනිමින් සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. විපක්ෂයේ බොහෝ පිරිස් නීතිය ක්‍රියාත්මක කිරීමට බිය වී ඇති බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ ප්‍රකාශ කළේ. ඔහු මේ බව පැවසී උත්සවයක් අමතමින්.
11: රනිල්ල මේ තකහණියේ එක එක අට්ටාල අටවන්නේ නිකන් නෙමෙයි. දන්නව හෙට අනිද්දා 3,30,000ට අවුරුදු 7යි නම් 1,64,000ට වැඩි කළ ගණන් හදලා බලන්නකෝ. තුර රනිල්ල කලබල වෙන්න ඕනේ නැද්ද? රනිල්ලට දාඩිය දාන්න ඕනේ, කලබල වෙන්න ඕනේ. මේක පාඩමක් ගන්නන්න ඕනේ දේශපාලක. අපිටත් ඒ පාඩම එන්න ඕනේ. මහජන තනිය අපි හොරගම් කරලා තිබෙනවා. අපිට බයක් එන්න ඕනේ. අපටත් ලැබෙන්නේ එවැනි දඬුවමක් කියලා.
1: ආණ්ඩුවේ අත්නූමතිකත්වයේ දෙස විදේශීය රටවල් අවධානයෙන් පසුවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පැවසුවේ.
12: රටේ සංවර්ධනයට ඕන කරන තීන්දුව තීරණ ගන්නව පැත්තකට තියලා ආණ්ඩුව හිතනවා යම් යම් අය මර්ධනය කරන්න නීති රීති හදාගත්තාම ආණ්ඩුව ගෙනියන්න පුළුවන් කියලා. ජාත්‍යන්තරයේ මේවා දිහා බලාගෙන ඉන්නවා. ගෝත්‍රිකයෝ විදියට වැඩ කරන්න බෑ රටේ ජනතාව වෙච්චාම. ඒ නිසා මං හිතන්නේ ජනතාවගේ බලයෙන්ම ආණ්ඩුව මට්ටු කරන්න සිද්ධ වෙයි.
1: අධිකරණ ස්වාධීනත්වයට හානි කිරීම බරපතල ගැටලුවක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පැවසුවේ.
13: අයුතු ලෙස ඇඟිලි ගසන්නට විධායකය කරන ඉතාම ලැජ්ජා සහගත උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි 22 සංශෝධනය. ඔවුන්ගේම වචනයෙන් කියනවා නම් රාජ්‍ය බලය අත්පත් කරගන්න. අපිට අධිකරණය අල්ල ගන්න ඕනේ. අපිට රජයේ සේවකයෝ අල්ල ගන්න ඕනේ. අපිට රාජ්‍ය ආයතන අල්ල ගන්න ඕනේ. එතකොට තමයි වැඩේ කරන්නේ කියන පටු වැරදි ආකල්පේ මත පදනම් වෙලා තමයි මේ 22 සංශෝධනය ඉදිරිපත් වෙලා තියෙන්නේ.
1: මේ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර.
14: හතුරු බලවේග ඉන්නවා. විශේෂයෙන්ම අපේ රටේ පිරුණු වෙච්ච සාම්ප්‍රදායික විපක්ෂය හැමදාම ජනතාවාදී වැඩසටහන් එක්ක එරෙහිව තමයි කටයුතු කරේ. අපිට රටේ ජනතාව දුන්නු ජනවරම භාවිතා කරමින් ජනතා විරෝධී නොවන ජනතාවාදී ගමනක් අපි යනවා.
1: මෙරට රැකියාවල නියුතු ජනගහනය මිලියන 8 ඉක්මවා ගොස් ඇති බව ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ 2025 වසරට අදාළව නිකුත් කළ වාර්තාවකට අනුවයි. රැකියාවල නියුතු ජනගහනය 80,79,040ක් බවට සටහන් වී ඇති අතර ඉන් 52,99,777ක් පිරිමි පුද්ගලෙයි. 27,79,261ක් කාන්තාවන් බවයි ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ. රටේ සමස්ත රැකියා නියුක්ති අනුපාතය 96.1% ලෙස සටහන් වන බවද අදාළ වාර්තා මගින් පෙන්වා දී තිබෙනවා. අමෙරිකාව ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් නෙළබි ගිවිසුම මගින් ආරක්ෂාව ශක්තිමත් වන බව ග්‍රීන්ලන්තයේ අග්‍රාමාත්‍ය ජේම්ස් නෙල්සන් පවසනවා. මෙමගින් ග්‍රීන්ලන්තයේ සහ ඩෙන්මාර්කයේ ස්වාධීනත්වය ශක්තිමත් වන බවයි ඔහු පැවසුවේ. ග්‍රීන්ලන්තයේ වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ ඩෙන්මාර්ක අග්‍රාමාත්‍ය මෙට් ෆෙඩ්‍රික්සන් විසින්. ග්‍රීන්ලන්තයේ පවතින්නේ ඩෙන්මාර්කයේ එක් ස්වාධීන කොටසක් ලෙසයි. ග්‍රීන්ලන්ත ජනතාවගේ ස්වනිර්ණයිතිය සහ රාජ්‍ය ස්වයරීභාවයද මෙම ගිවිසුමෙන් ආරක්ෂා වී තිබෙන බවයි ඩෙන්මාර්කයේ ප්‍රකාශ කළේ. මීට පෙර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ග්‍රීන්ලන්තය අමෙරිකාවට පවරා ගැනීමට උත්සාහ කළා. නමුත් නේටෝ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බැදිහත් වීමෙන් එම බලපෑම අත්හිටුවීමටයි අමෙරිකාව කටයුතු කළේ. එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසි අතරතුර අදාළ ගිවිසුමට අත්සන් තැබීමට නියමිතයි. ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩාවලියේ කාන්තා ක්‍රිකට් රන් පතක්කම් වෙනුවෙන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් අද සමත් වුණා. ඒ පළමු අවසන් පූර්ව තරගෙන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් කරමින් කෙරෝගේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමු පන්දුර පහර දුන් පාකිස්තාන කණ්ඩායම පන්දු 20 තුලදී කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 177ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු 17කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 181ක් රැස් කර තරගයේ ජය තහවුරු කළා. නායක චමරි අතපත්තු නොදවි ලකුණු 83යි. හසිනි පෙරේරා පන්දු 26කට මුහුණ දෙමින් ලකුණු 42ක් රැස් කළා. මෙම තරග අංශයේ දෙවන අවසන් පූර්ව තරගයේ ඉන්දියාව හා බංග්ලාදේශ අතර අද පැවැත්වීමට නියමිතයි. ජලි සිරස්තල දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි. ගංගා කිහිපයක ජල මට්ටමත් ඉහළට. දිස්ත්‍රික් 4කට නායාමයේ අවදානම් නිවේදන නිකුත් කෙරේ. මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ 3 දෙනෙක් අත්අඩංගුවට. ට්‍රම්ප්ගේ යෝජනාවට ග්‍රීන්ලන්තයෙන් කොළඑළි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම රන් පදක්කම අභියස. සිත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනකි. සීත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පෑපුවත් සමගින්.
0: ලොව පුරා සැරිසරා සත්‍ය 100%ට ගත් සීත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: අවුරුදු 20ක්
2: එකිනෙකාව තේරුම් අරගෙන සතුටෙදි වගේම දුකෙදිත් එකට ඉන්න අවුරුදු 20ක්.
1: Tamil movie fans ලගේ hero සූර්යා එක්ක ජෝතිකාගේ ආදර කතාවට මේ අවුරුද්දේ අවුරුදු 20ක් සම්පූර්ණ වුණා.
2: ඒ වෙනුවෙන් යාලා ආයම ලොකුවට wedding ceremony එකක් ගත්තා.
1: ලස්සනම ලස්සන සුදු පාට wedding outfit ඇඳලා තමයි දෙන්නම එදා event එකට ඇවිල්ලා හිටියේ.
2: මේ wedding ceremony එකට එයාලගේ ළමයි දෙන්න වුණු දේව් දියා වගේම පවුලේ හිතවතුන් ගොඩක් දෙනෙක් ඇවිත් හිටියා.
1: ජෝතිකා මේ wedding ceremony එක නම් කළ තිබ්බේ The Sequel කියලා.
2: ඒ කියන්නේ අවුරුදු 20කට කලින් පටන් ගත්ත මේ ආදර කතාවේ තවත් අලුත් episode එකක් තමයි මේ wedding ceremony එකත් එක්ක පටන් ගත්තේ.
0: Talk of the Town.

දවල් 12 විනාඩි 30යි දැන්. පිළියන්දල ඔබෙල්ලගේ සෙට් එක මහගෙන ඉන්න ඔලොපිව. ඉතින් යාළුවෝ ලස්සන සින්දුවක් එකතු කරගන්න කියලා කිව්වා හවස 4 වෙන කලින්. ඉතින් 4 වෙනකන් ඉන්නේ ඇයි? අපි දැන්ම ඔයාලව ලස්සන සින්දුවකට එකතු කරගන්නවා. මම අංජලී.

0: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ. ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0112 732 1000 NIBM The City University The Place to Be. 2500
1: අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
2: Advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
1: Advance ticket ටික pay.
3: Finishing වහලක් ලෙස color up blow වැජබෙනා.
4: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
5: හරියන්න හරිම තැන.
6: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
7: මෙන්න ප්‍රශ්නය. තෙත් කලාපේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1 ගම්මිරිස් 2 වට්ටක්කා.
8: ඕනේ හතර වසරින් ගෙන ගන්න මුල් ඒරියාවෙන් දිහෙන් net විදු ගිය සිකුරාදා පොකට් මනී චැලෙන්ජ් එකෙන් තින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
9: Yatha Pocket Money.
8: සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා 9 වෙනි.
8: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
12: රාජ්‍යරය ගොබ්බයා.
13: ඒයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
14: නිලබල කරේති ඔලමුල පුරේ.
8: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත TV තුලින්.
15: සියත සතියක්.

0: අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වයර් දැන්
1: ශ්‍රීලංකා බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අකණ්ඩව දෙවනවරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රීලංකා බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
2: සිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
3: සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: හොඳම මිලට අදම ගන්න. සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම. සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
5: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
8: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
9: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැනිකෙන්.
10: එන්න ආදරය අරන් යන්න. ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වල
11: අවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.

0: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons

0: නවල්ලිකයි විනාඩි එකයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් ටොයෝටා වාහනේ ගැනද හිතන්නේ? ටොයෝටා ලංකාවෙන් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම ටොයෝටා ලංකාවට යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: थिएटर टॉप स्टोरी
1: महामेले गंगा आश्रित महा गंगोत्र तत्याग පිළිබඳ නිවේදනයක් මහවැලි ගංගා ද්‍රෝණියවට පහත් බිම් ආශ්‍රිතව මහා ගංගාතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව පරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ මහවැලි ගංගාවේ ඉහළ දහරා ප්‍රදේශයේට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු අධික වර්ෂාපතනයේ හේතුවෙන් පස්වාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ මහවැලි ගංගාවට පහත් බිම් ප්‍රදේශවලට මෙම අවදානම හටගෙන තිබෙනවා. එම ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් හා ඒ හරහා වැටි ඇති මාර්ග භාවිතකන රියතුරන්ගෙන් මේ පිළිබඳ දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉල්ලා සිටියේ. මහවැලි ගඟට ආසන්නව පදිංචි ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටියා. මේ අතර නිල්බලා, ගින්ගඟ, කළුගඟ, මහවැලි ගඟ, කැලණි ගඟ සහ අත්තනගලුව යන ප්‍රධාන ජලාශවල ජල මට්ටම් මේ වන විට ශීඝ්‍ර විහිළු යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම තත්ත්වයට බලපෑ ඇත්තේ පසුගිය පැය 24 තුළ මිලිමීටර 150ට ආසන්න වර්ෂාපතනයක් කැලණි සහ මහවැලි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශ වෙත ඇදහැලීමයි. කැලණි ගඟ ආශ්‍රිතව නෝවුඩ්, කිතුල්කල සහ අවිස්සාවේල්ල ජල මට්ටම් ඉහළ යමින් පවතින බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ ගාල්ල උඩුගම ප්‍රදේශයටයි. එවාගේ දැක්වෙන්නේ මිලිමීටර 135ක් ලෙසයි. මේ අතර බස්නාහිර, සබරගමු, වයඹස, උතුරු පළාත්වලත්, ගාල්ල, මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100ට වැඩි වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
0: අනුග්‍රහය ජපන් තාක්ෂණින් ජපානෙම නිෂ්පාදනය කරලා ජපානෙන් ලංකාවට ගෙන්වන ලංකාවේ තියෙන එකම ජපන් බැටරිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙදහැරීම දිගු කාලීන කාර්යක්ෂමතාවය එක්වා ප්‍රියස් XUV හයිබ්‍රිඩ් ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLE ටෙක්නොලොජියක වැගන්නාර් සීරීස් සඳහා හරියන එකම බැටරිය ජපන් වාහනයේට ජපන් බැටරියක් සියත සතියක්

පුසල්ලවෙන් අනුර මෙසජ් එකක් දාලා තිනවා යාට ලස්සන සින්දුවක් දෙන්නලු. ඉතින් අනුරට විතරක් නෙවෙයි සියතහකින් ඉන්න හැමෝටම මේ ලස්සන සින්දුව.

0: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ. ඔබත් ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111732000 NIBM The City University The Place to Learn බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂින් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකා බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙදුම් ලබයි විශේෂ භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගී ස්පෝර්ට්ස් ඩිවිටින් සුදුසුලි කිලෝග්‍රෑම් එක කෝපියල් 25 වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.
2: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
3: Hi, I'm Shenya. Foreign campus ekak igena ganawa kiyanne mage thibba lokuma heene. Ekata mama thoragatte Thailand. Visa documents prashna mukutma nathuwa hita ganawat bæri ikmanata Thailand tawilla mage degree ekak patan ganna mata puluwan ona.
4: Jeevithaye vinash karana heenata danma katha karanna. Global University Partners. 0712 492 2 0712 327 777.
5: අරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
7: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
8: After A levels minds explore karana ready da enroll BSc honors psychology degrees at SLIT adama idum karana www.slit.lk SLIT and HEMAS adhyapane saha saukhya satkare samuhika shaktiya
9: pothe kannadi amataka velani
10: amma salli dannada
9: o salli danna
10: oy form ekak dennako man amma kannadi wenna
9: tenna honda nan innet honda aya
10: oya wage honda kenekuta ganadunu karanda e wageema honda tanak gona
11: sthavaratwe vishwasaniyatwe saha arakshawa ihelima labadi obe sthavara tanpotuwata ihela ලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13-19 අදම අමතන්න
12: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජික
13: මිස් හොඳ කුල්ද
14: කුල් මොකද මම හොට් නේ
13: ඒකනං ඇත්ත මිස් මිස් දැකලා පුරුදු යුත් වගේ
14: වෙන්න බෑ දැකල පුරුදු නෙවේ සමහරට අහල පුරුදු ඇති
15: Oh my god
13: ඔඩි මිස් සුදු කොච්චි
16: Hot and spicy with සුදු කොච්චි කොච්චි
17: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට
13: මිස් මිස් excuse me miss
14: no no no උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි
18: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
19: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලා මේ වගේ අලුත් ඉන්නවද?
14: මොකද මේ වගේ කියන්නේ?
18: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
14: සාස් ලංකාවට වෙලා කොහොමද නැ මාව හොයාගත්තේ?
20: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වය. දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වය. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාරිගේ
1: හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
3: hina wenna menna welawa.
4: ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. අවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
5: Okay.
4: Rest.
5: Resting.
4: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
2: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
6: පොළොවේ රන්ස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වි.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
2: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගරුප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
14: බලගැන්වෙන බයික් X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114 700 678
15: ඕනම කෑමක් temperadu කරගන්න තනියම බත්තල්වත්ත බට
16: real butter experience එකකට නැල්වත්ත බට
17: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවක් majestica lanka tiles
18: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
19: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114 700 550.
1: හරි ගියේ හරිම තැනට ගිහින්ද. LOLC ලෝන් එකක් ගත්තේ.
2: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
3: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
1: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115445000.
8: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
5: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
4: Let's be a jet.
1: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
7: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
6: Avance ken ona deyak adagewanna ganna
14: Avance ticket tika pay
9: Freelance oba wenwenma nirmanaya kala Combank Big Plus account ekek PayPal withdrawals credit card facility loans multi currency access සහ තවත් බොහෝ දේ.
2: අදම combank.lk වෙත පිවිසෙන්න.
15: ආවා ආවා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න INSI සංස්ථා ස්ලැබ් වරම්.
19: වැඩි විස්තර සඳහා 0779 67767 67 ට මිස් කෝල් එකක් දෙන්න.
0: Stars Milan ප්‍රශ්නයි. යුරෝප පිටවල ගුණේ පෙරි. Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් ස්ටාර් කෙනෙක් කරන්න.
20: Stars Milan Pasta.
0: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL ෆයර්ගාඩ් වය. දැන් දම් පාටින්. ACL Fireguard Fire Flame Retardant Pramithiye Purogamiya
21: Dulux Aquatic Dam Protect Waturata Lang Wenwat Ba
11: ඇල්ගි ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නැහැ.
21: මෙන්න ප්‍රශ්නය. තෙත් කලාපේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1 ගම්මිරිස් 2 වට්ටක්කා.
22: ඕනේ හතවසරින් ගෙන ගන්න මුල් ඒරියාවෙන් දිහෙන් net විදු ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
23: යත පොකට් මනි.
22: සතියේ දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.

අපිට මොරටුවෙන් රුක්ෂන් මැසේජ් එකක් දාලා තියෙනවා. රුක්ෂන් කියන ඔයාට ඕනම සින්දුවක් දෙන්නලු රුක්ෂන් අහගෙන ඉන්නවලු. ඒ වගේම දුම්බර ලලිතුත් මැසේජ් එකක් දාලා තියෙනවා. ලලිත් කියනවා එහෙට හොඳටම වැස්සලු. වැස්ස පැතිවල ඉන්න හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ. තේරුණාද? මැසේජ් එකක් දාන්න 0711 98 2 98 4 අපේ WhatsApp නම්බර එකට. මං අංජලී.

0: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
1: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
2: සියත පොකට් මනි.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සාධක කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ
4: සෙලන බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන බැංකුව 2025 යුරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි.
5: 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
6: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි. අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකමක් සමගින් කළමනාකරණ පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
8: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
9: ඈත් උන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැණිකේ.

0: ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13-19 අදම අමතන්න ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජිකයි
1: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න මම
2: අවදකර හැංගුණානේ
3: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ
1: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්
4: මට එහෙම ඕන නෑ යකි මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්න නෑනේ
1: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේන නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
5: සීත ටීවී තුලින්

0: දවල් දෙකයි විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාව වෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.
2: Top story.
3: ගිංගඟ ආශ්‍රිතව සුළු ගං වතුර අවදානමක්. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ හමුවේ ගිංගඟ ආශ්‍රිතව සුළු ගං වතුර අවදානමක් පවතින බව වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරි පැය 24ක කාලය තුළ තවලම නාකොඩ, බද්දේකම සහ වැලිවිටිය දිවිතුර යන ප්‍රදේශාශ්‍රිතව සුළු ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. එම ප්‍රදේශවල පහත් බිම් ආශ්‍රිත ජනතාව සහ මාර්ග භාවිත කරන්නන් මේ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මහවිලගඟ ආශ්‍රිත ගඟ ඉහළ කෝරළය, උඩපළාත, දොළුව, උඩුනුවර, යටිනුවර, ගඟවට කෝරළය, හරිස්පත්තුව, පාතදුම්බර යන ප්‍රාදේශීය ලැකම් කොට්ටාසවලටද සුළු ගංවතුර අවධානමක් ඇතිවිය හැකි බවට දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලැබුවා. මේ අතර ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මොළතිය, වවුනියාව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල අද රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දැන් ක්‍රීඩා පුවතක්. එංගලන්තය අන්තර්ජාතික පන්දුවර 20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන සිටිනවා. ඒ ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවර 20 තරගාවලිය තරඟ 3.0 ලෙස ජය වාර්තා කිරීමත් සමගයි නවතම ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාව දෙවන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. 20-20 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට හිමිවැත්තේ නවවන ස්ථානයයි.
2: Top story. අනුග්‍රහය
4: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
5: මෙටෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
6: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ, වාහනේ පැත්ත රදිනවා වගේ.
7: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
6: ටයර් මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
7: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හතරනේ.
8: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර්ක.
9: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින් විශ්වසනීය ධාවනයකට.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: 2008 මගේ බලාපොරොත්තු දෙන්නේ අර්ෂත් නදීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ මීටර 92.97ක්. ඉතින් අනිවාර්යයෙන්ම 2028 වෙද්දි මට මීටර 90 වගේ ඇවරේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තුව. 2028 ඔලිම්පික් එක අනිවාර්යෙන් කරනවා. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සම්බන්ධ තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place e GWM Experience Center within Adama obe test drive eka wen karawa ganna Amathanna 01117888666
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපදවූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
5: ආසිනා වෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
6: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
7: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111732000 NIBM The City University The place to be.
8: පාරිභෝගික
7: අධ්‍යක්ෂ සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රීලන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි.
9: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
10: සීරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් කොත්මලේ ලුණු රසති බට ඉතිරි රුපියල් 240යි ඇස්ට්‍රා ඉතිරි රුපියල් 340යි 7 අප් ඉතිරි රුපියල් 140යි මැජික් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 270යි කාගිල්ස් ෆුඩ් සිටි
11: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
12: අවන් සෙකන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
13: අවන් ස්ටිකෙන් ටික පෙයි
14: හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
15: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
16: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
17: පුතා දැන් ඉස්සර වගේ නෑ කොයි වෙලාවෙත් පුතේමයි
18: ඉතින් කොච්චර හොඳයිද අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා
17: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු
19: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි
17: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
19: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 151 එකට WhatsApp කරන්න.
17: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
20: සියත පොකට් මනි අනුග්‍රහය.
21: දැන් හොඳ නම් ඉන්නේ හොඳ අය.
22: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
23: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
24: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB minus stable outlook by Patrabi mulya samagoki Sri Lanka tanpa rakshana yojana kame samagoki
25: theater tele depaya aluth kalawakata tele natya pelak balanna
26: hatara dena gana podi kossak thiyena man nan hitanne atha
25: dakina heena pinena manita langwada siyalla bonduwa yana nimishaya
27: api ona abiyogayak bara gan lasti
28: mata ona karet me wage challenge ekak ganna puluwam taruna kollo kelu tika
25: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
17: බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

ප්‍රංකවලින් පුංචි බණ්ඩ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයා අහගෙන ඉන්නවලු යාගේ ෆැමිලි එකත් එක්කම අපිව. ඉතින් කොහොමද ඔයාට? ඒ වගේම අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. චතු හයි කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. චතු කියන්නේ අපේ ලෝයල් ලිස්නර් කෙනෙක්. හයි චතු.

0: විශේෂදායි දියුණුවක් පිටවල ගුණේ පෙරී මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එකරගෙන ඔබේ දරුවා සතුටින් කරන්න මිලාන්
1: පාස්තා හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට
2: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය SCL Fireguard Wire දැන් දම්පාටින් SCL Fireguard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා
3: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී Thailand-ේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: Hello, hi, මම Jason. Higher Studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ Thailand-ේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ Thailand-ට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට Thailand-ේ ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0871132777
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි කිරි සම්බසාල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි දේශීය සුදු කකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 180යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගුවන්නේ 2026 සැප්තැම්බර් 19 සිට 21 දක්වා තුග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
6: ඒක හරිම අපූරු ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාක්
7: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
6: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
8: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද?
6: යාගේ නම සීතා. සීතා! මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
1: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
9: මෙන්න ප්‍රශ්නය තෙත් කලාපයේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1 ගම්මිරිස් 2 වට්ටක්කා
10: ඕනේ හතවසරින් ගෙන ගන්න මුල් ඒරියාවෙන් දිහෙන් net විදු ගිය සිකුරාදා පොකට් මනී චැලෙන්ජ් එකෙන් තින්න ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
11: Yatha Pocket Money.
10: සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත සතියන්තේ.

පිරියන්තරි නදී මැසේජ් එකක් දාලා තියෙනවා අපිට හස්බන්ඩ් දුමින්ග පුතා දූ එවැගේම මාමත් එකතු කරගන්න ඕන ලස්සන සින්දුවකට. එවැගේම අපිට මැසේජ් එකක් දාලා තියෙනවා මොරටුවෙන් වර්ජීනියා. අපේ සින්දු ටික හරිම ලස්සනලු. Thank you Virginia.

0: ஃபிட் பிரீமியம் இன்வெர்டர் ஏர் கண்டிஷனர் ரூபியல் 179,999 சீட்டர் ஸ்மார்ட் வைஃபை ஃபாஸ்ட் கூலிங் சமக 12,000 18,000 24,000 பிடியு பலின் பூவா வகக்கீமக் சமக லங்காவே அடுமமிலட்ட அதுமமிலதி கண்ண அமதண்ட 0.76 252 30
1: அமெரிக்கா எக்ஸா ஜனபதே எக்ஸாத் ராஜதானிய இத்தாலிய ஆஸ்திரேலியாவ நவசீலந்தி சிங்கப்பூர் வகே ரட்டவல் 17கம மினிசுத் விஸ்வாசம் கண்ண ஹொந்த மேலுமெக்ஸ் தியெத்தி அபி மே அனம்மனங் அலுமினியம் கண்ண மொக்கடது
2: அலுமினியம் ஓன தரம் அலுமெக்ஸ் நாம்
3: ஆதரணீய
4: தருவாக் අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වල
5: ශ්‍රී ලංකාවට යුරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකා බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි
6: පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සාධක ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ
7: ගාගිල්ස් ෆුඩ් සිටි සතියන්තයේ අඩුම මිල පෙරළිය කැරට් කිලෝග්‍රෑම් එකක වෙළඳ පොල මිල රුපියල් 400යි අපේ මිල රුපියල් 250යි කැකිරි කිලෝග්‍රෑම් එකක වෙළඳ පොල මිල රුපියල් 280යි අපේ මිල රුපියල් 80යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගුවන්නේ 2026 සැප්තැම්බර් 19 සිට 21 දක්වා තුග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
8: එන්න

0: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ෝල්සයකෙන් ලෝන්න එක් ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්නවන
2: එල්ෝල්ස ෆයිනන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න

0: පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට.
1: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.

0: සවස 3 විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: ගතා ටොප් ස්ටෝරී
1: බැසි සහිත කාලගුණය තවත් දින කිහිපයක්. දිවයිනේ නිර්තතික ප්‍රදේශාශ්‍රිතව පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරිදින කිහිපේදීද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ තිබෙනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අන්දමන් ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමත් සමගයි. මෙම පද්ධතියේ ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතිවද එම පද්ධතිය වෙත ඇදී යන සුළඟ ප්‍රවාහය හේතුවෙන් දිවයින ආශ්‍රිතව තවදුරටත් වැසි ඇතිවන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව සහ බයිම පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි. උතුරු මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දැන් විදෙස් පුවතක්. යුක්‍රේනයේ විසින් රුසියාවේ මොස්කව් කලාපයට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මොස්කව් නගරාධිපති සර්ගෙයි සොබියානින් පැවසුවේ නගරයේ දෙසට එල්ල වූ ඩ්‍රෝන 450ක් පමණ රුසියානු ආරක්ෂකංශ විසින් වෙඩි තබා බිම හෙලා ඇති බවයි. ප්‍රහාරෙන් තෙල් පිරිපහදුවකට හානි සිදුව ඇති අතර නිවාස කිහිපයක්ද ගෙනගෙන තිබුණා. යුක්‍රේන ජනාධිපති වොලදිමිර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ රුසියාවේ ප්‍රධාන තෙල් පර්යන්තයකට සහ සැපියුම් මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කළ බවයි. එම මධ්‍යස්ථාන රුසියාවේ යුද මෙහෙයුම් සඳහා ඩොලර් බිලියන ගණනක ආදායමක් සපයන බවද ඔහු පැවසුවා.
0: අනුග්‍රහය
2: මෙටෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
3: මොකදනේ මං ඊයෙත් කිව්වා ගෙදරට ඕන බඩටික බලල ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ මට නම් එපා වෙලා තියෙන්නේ.
4: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
5: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC පර්ෆෝමන්ස් වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි ජපනීස් මැනුෆැක්චරින් එක්ස්පර්ටිස් සමග
6: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi Belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
0: සියත සතියන්ත

අපිට මාතර ලස්සන්ත මෙසේජ් එකක් දාලා තිනවා ලස්සන හින්දි සින්දුවක් දෙන්න කියලා. ඉතින් ගියපෑයේ අන්තිමට ලස්සන සින්දුවක් දුන්න හින්දි. ඒ වගේම තමයි අපිට පෝලන්ඩ් වලින් ලස්සන්ත මෙසේජ් එකක් දාලා තිනවා. ඉතින් යාගි පවුල හැමෝම එකතු කරගෙන මේ ලස්සන සින්දු ඔයාටයි සියතහගෙන ඉන්න හැමෝටමයි.

0: ප්‍රවෘත්තිවලට එහාගිය ප්‍රවෘත්ති.
1: 2028 මගේ බලාපොරොත්තු දෙන්නේ අර්ෂත් නදීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ, මීටර 92.97ක්. ඉතින් අනිවාර්යයෙන්ම 2028 වෙද්දි මට මීටර 90 වගේ ඇවරේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තු. 2028 ඔලිම්පික් එක අනිවාර්යෙන් කරනවා. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සම්බන්ධෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: වාසිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
3: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 106.5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 01.17.888.666.
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
9: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
10: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111732000. NIBM The City University, the place to be.
11: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසයේ පරිස්සම් කරපු, quality maintain කරපු, guarantee එකත් එක්කම warranty එකක් දෙන්නේ Alumex.
12: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තර.
13: අපිට වාර්තා තිබෙන කෝටි 8 NLV දනඩේ තහනිය දුතරයි රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක්
14: වන්න. පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
15: අම්ම සල්ලි දාන්නද?
14: ඔව් සල්ලි දාන්න.
15: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
14: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
15: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
16: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක්, හොඳ ආයෝජනයක්. 13.19 අදම අමතන්න.
17: ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලාභී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජිකයකි.
18: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
19: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
18: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
19: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
18: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝල යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
19: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 WhatsApp කරන්න.
18: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
19: සියත පොකට් මනි අනුග්‍රහය.
14: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
15: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
17: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රාභි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජිකයකි.
4: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theatre Voice of Family. Talent ticket විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. සෑම සිකුරාදා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින්. උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: අවශ්‍යදායි ඩියුරම් පිටිවල ගුණය පිරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එකරගෙන ඔබේ දරුවා සතුටින් කරන්න මිලාන්
1: පාස්තා සෙලන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂින් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරම් ලබයි
2: හිනා වෙන්න මෙන්න වෙලාව ජපානයේ ඔකිනාවා වල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ අවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා
3: ඕකේ
2: රෙස්ට්
3: රෙස්ටින්
2: වගේ આવත් තින්නක ඉවරයිනේ
4: මුලටම තන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය
5: පොළොවේ රන්නස් වනුනවුම් බවින් පුරවාගෙන
6: අඩුම බිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
10: සුබ දවසක්
11: අලුත් වෙලා
12: පහසු වෙලා
13: තෑගි වැඩි වෙලා
14: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
15: මිලියන ගණන් වාසි ලැබෙන ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් ගයක් ඉඩම ගන්න 15% ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගෲප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
16: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
17: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
18: finishing wahala kleza color of flow ajabena
19: sit padagani kal pavati avalakshana novi oyat wahalata wachi wenna finishing wahalak nam color of thamai
7: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 011 4700 678
1: ඕනම කැමක් temperature කරගන්නේ කන්නියම බත්තල්වත්තපත
11: real mapat experience එකකට නල්වත්තපත
8: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
2: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Vote Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 011 4700 750.
0: හරි ගියේ. හරිම තැනට ගියේ ඉඳන්. LOL සියකින් ලෝන් එක ගත්තේ
16: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න
5: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
18: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011 5 44 5000
20: දැන් Vietjet එක කොළඹ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න one way ticket එකක් දැන් $90 ඉඳන්
21: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්
22: let's Vietjet
18: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
23: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එක කරගන්න
24: Avance ken ona deyak ada gewanna ganna
25: Avance ticket tik pay
26: Freelance ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Combank Big Plus account එකෙන් PayPal withdrawals credit card facility loans multi currency access සහ තවත් බොහෝ දේ.
27: අදම combank.lk වෙත පිවිසෙන්න.
28: ආවා ආවා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න INC සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 6767 64 මිස් කෝල් එකක් දෙන්න.
0: Stars Milan Fashionai Durham පිටවල ගුණේ පෙරී Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එකරගෙන ඔබේ දරුවා Star කෙනෙක්
3: කරන්න. Stars Milan
12: Pasta. අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire Flame Retardant Pramithiye Purogamiya
17: Dulux Aquatic Dam Protect Waturata Lang Wenwat Ba
4: ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක්
6: නැහැ. රස කල්පනා බාවෙලා පායලා රැපුණා.
7: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
9: අපි ආයේ හමු නොවෙන.
7: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ.
10: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
13: සින්දු සියත අනුග්‍රහය.
14: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චාප්කාරේ.
15: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
19: අතාරින්න බෑ වගේද?
15: නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොටයන්න ඉවත් වෙනු.
29: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සුපිරිසත රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමදී සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
30: මෙන්න ප්‍රශ්නය. තෙත් කලාපයේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1. ගම්මිරිස් 2. වට්ටක්කා.
29: ඉස්කෝලේ 7 වසරින් ගෙන ගන්න මුල් ඒරියාවෙන් දිහෙන් නෙත් විදු ගිය සිකුරාදා පොකට් මනී චැලෙන්ජ් එකෙන් තින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න. දැම්ම 9යි 9යි වසරයි 0.714 151 151 අපිට WhatsApp කරන්න.
31: සතිය
29: දවස් 5 උදේ 5යි කාලෙට සියත FM අහන්න.

දවසු 3:46 දැන්. සඳක් වගේ මුව මඩලින් නගයි ඔයා හස රැලි, එලියක් ගින දෙයි මුහුණට ඔයාගේ ඔය කිහි රැලි. ගලා හැලෙන අදහස් ඔබ වාගේමයි දේ රැලි, කවදත් ලස්සන කෙල්ලෙක් තමයි අපේ අංජලි. තැන්ක් යූ ජගත් ඔයාට මං වෙනුවෙන් මේ ලස්සනම ලස්සන කවි පෙළේවට.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට. අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි. DHCC බැංකුවත් ඔබේ වර්ධනයට.
3: ලෝකපුර බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය. ඩග්ලස් & සන්ස්
4: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
5: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
8: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
9: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
10: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වනදා සිට දිවයින පුරා සිනමාහල් වලදී.
11: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship saha aniwarya rakiya avastha. Adamayadum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
12: Lotarayye perilikarana NLB Mega Power. Tavanta Mega Super Tag ekata amatarawa rupiyal kotiyeka power super tag saha grand super tag ekata super remote ratiya. Dinana lokuma super tag idana ekama lotarayye NLB Mega Power obath adama miladi kan.
13: Puthi kannadi amataka velani.
14: Amma salli danne de.
13: Salli dan.
14: Oy මග දෙන්නකෝ මං අම්මයි කන්නාඩි වෙන්න.
13: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
14: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
15: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න.
16: ලංකා රේටින් BBB - stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජිකකි.
17: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
18: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
19: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
18: රැයක් පුරා විඳින පැයක්
20: රැදායයි
18: ගීතායයි සිට බ්‍රහස්

වෙලාව හවස 4යි. වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: කතා ටොප් ස්ටෝරී
1: දිස්ත්‍රික්ක නවයකට ණය මරතුරංග වේම් පවතින අධික වැසි සහිත කාලගුණ තත්වයේ හමුවේ දිස්ත්‍රික්ක නවයක් සඳහා ණයම් අනතුරංග වේම් නිකුත් කර තිබෙනවා. කොළඹ, ගාල්ල, කම්පහා, කල්තර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර එම දිස්ත්‍රික්ක නවයයි. ඒ අතරින් මහනුවර දිස්ත්‍රික්කයේ පස්භාගයේ කොරළේ සහ කැකල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට අරණායක, දැරණියගල, මවනැල්ල සහ යටියන්තොට ප්‍රාදේශීය ලකම් කොට්ටාස සඳහා ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කරනු ලැබුවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නොබුට් ප්‍රාදේශීය ලකම් කොට්ටාස සඳහාද නිකුත් කර ඇත්තේ ඉවත් වීමේ රතු නිවේදනයි. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය විසින් අද පසුරුවේ මෙම අනතුරංග වීම නිකුත් කරනු ලැබුවා. දැන් විදෙස් පොතක්. උතුරු කොරියාව විසින් කොරියානු අර්ධද්වීපයට නැගෙනහිරින් පිහිටි මුහුදු ප්‍රදේශයට බැලස්ටික් මිසයිලයක් එල්ල කර ඇති බව ජපාන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. රොයිටර්ස් ස්පෝට් සේවය වාර්තා කළේ උතුරු කොරියාව විසින් අද මෙම මිසයිල් ප්‍රහාරය එල්ල කර ඇති බවයි. ඒ ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපයෙන් පිටතට වැටී ඇති බව ජපාන රාජ්‍ය රූපවාහිනිය සඳහන් කළා. මේ අතර දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ උතුරු කොරියාව විසින් හඳුනා නොගත් ප්‍රක්ෂේපණයක් එල්ල කර ඇති බවයි. උතුරු කොරියාව විසින් සිය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතන ඉදිරිපත් කළ යෝජනාවක් ප්‍රතික්ෂේප කර දිනකට පසුව මෙම මිසයිල් ප්‍රහාරය එල්ල කරනු ලැබුවා.
0: Top Story Anugrahaya

0: rasa v Atkaraj.
1: මොකද බං අසනීපෙන් වගේ?
2: ඔව් මේ පොඩි කැස්සක් විතරයි.
1: මං ඔබ ගැන නෙමෙයි කිව්වේ, වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරන්න වෙයි.
3: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ටින් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
4: NGK Plugs විශ්වාසය රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.
5: සියත සතියන්තය.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපි කතා කරන්නේ අපි කරන වැඩ, කරපු වැඩ සහ කරන්න නියමිත වැඩ.
2: මාගේ වගකීමක් තිබෙනවා සියලුම මන්ත්‍රීවරුන්ට එක හා සමානව සැලකීම.
3: එහෙම පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නැහැ. අරයට දුන්නට මෙයාට දුන්නට කියලා.
4: එහෙම කතා කරන්න එපා, බොරු කරන්න එපා. ජනතාව අන්දනවා ඔයගොල්ලන්.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: නම්බර් ප්ලේට් එකක් දෙන්න බැරි ආණ්ඩුවක් මේ ආණ්ඩුව. රටට සුබ නැහැ, යාළට සුබ නැහැ. මිනිස්සුන දීපු මේ සහන ඩිගීට කරන්. එයාට මයික් එක දුන්නාම ගියා කියවුනනවා. ඉතින් අපිටත් දෙන්න එමන.
3: අර මන්ත්‍රී වර්ගයෙන් කියන්නේ හෙඩ්ෆෝන් එක දාගන්න කියලා.
4: වෙන සාවර නියෝග පොතක්ද කියලා මං අහනවා.
3: මේ ජෝක් එකක් කරගන්න එපා මන්ත්‍රීතුමා.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
6: දැන් හිතන පරක්කුවට LB ෆයිනෑන්ස් එකකින් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස්
7: එකට. 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
8: අවන් සෙකන්ඩ් ෆෝන්
9: විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011732000 NIBM The City University The Place to Be.
10: අවලක්ෂණ නොවේ. ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
9: ශ්‍රීලංකා බැංකුවට යූරෝ මනි සම්මාන දෙක. අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රීලංකා බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
11: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
12: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, STL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න, අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
13: අර ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
14: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 115 515 555 අමතන්න.
15: මිස් හොඩ්ද කූල්ද?
16: කූල්. මොකද මම හොට් නේ.
15: ඒක නම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදු විත් වගේ
16: වෙන්න බෑ. දැකලා පුරුදු නෙමෙයි, සමහරට අහල පුරුදු ඇති.
17: Oh my god.
15: ඔඩි මිස් සුදු කොච්චි.
18: Hot and spicy with සුදු කොච්චි.
15: කොච්චි.
19: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
15: මිස් මිස්. Excuse me miss.
16: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි. පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
15: කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
16: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
15: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
16: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
15: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න.
16: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
19: සියත පොකට් මනි අනුග්‍රහය.
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
15: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සමකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමකෝකි.
1: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
6: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විලි.
16: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
12: රාජ්‍යරය ගොබ්බයා.
5: ඒයි කටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
1: නිලබල කරේති ඔලමුල පුරේ.
16: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.

අවසාතරයි විනාඩි 20යි දැන් වෙලාව. ඔන්න නිෂාන් ඉන්නවා මෙතන ඉඳලා හරියටම හවස 6 මාර වෙනකන්. ඔයත් එක්ක මේ ලස්සන සින්දු බෙදා ගන්න 0711 98294 WhatsApp message එකක් එවන්න.

0: වෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
1: සම්මාර්ථක ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
2: අපසු උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 1.544,500
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ්ස් දිවෙතින් සුදුසීන කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි කනල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි කීරි සම්බසාල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි දේශීය සුදු කකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 180යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගු වන්නේ 2026 සැප්තැම්බර් 19 සිට 21 දක්වා තුග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
3: Hi, I'm Shane from Encore Thailand.
1: සම්මාර්ථක ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
1: කමර්ෂල් බැංකුව හඳුන්වාදෙන අලුත්ම Gig Plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු life එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. ෆ්‍රීලාන්සර්ස්ලා වෙනුවෙන් මහදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi-currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combank.lk වෙත පිවිසෙන්න.
5: මෙන්න ප්‍රශ්නය. තෙත් කලාපයේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1. ගම්මිරිස් 2. වට්ටක්කා.
6: ඉස්කෝලේ 7 වසරින් ගෙන ගන්න මුල් ඒරියාවෙන් දිහෙන් නෙත්තිදු ගිය සිකුරාදා පොකට් මනී චැලෙන්ජ් එකෙන් තින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න. දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
7: යාතා පොකට් මනී
6: සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.

0: ඉන්ෆෝෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0.76 252 30 20
1: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,005 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය තුළු තවත්තෑ ගිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
2: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
3: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්
4: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
5: Hagil's Food City Satyanti Adu Mamila Perelia Gaslaba kilogram ekak Velandapola mila rupiyal 260 ape mila rupiyal 200 Salaya kilogram ekak Velandapola mila rupiyal 650 ape mila rupiyal 570 Mema mila ganan pera denum dimakin torawa wenas wiya kiya Mema dimana walanguwanne 2026 September 19 sita 21 dakwa Tugawasan wenu duru pamanai kondisi sahithai
6: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
7: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
9: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
10: ඇයි මට ඇයිද හැමදේම මගින් ඈත් වෙන්නේ?
11: ඈතුණු දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
12: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා
13: එන්න රුපියල්

0: හවස 5:02
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: උත්කල නිවේදනය අනුව මෙම ගංගා ආශ්‍රිතව මෙවන විටත් සුළු ගංවතුර තත්ත්වයක් පවතින බවයි. ගංගා ආශ්‍රිත පහත් බිම්වල ජනතාව මේ පිළිබඳ අවධානයෙන් පසුවේතු බවයි අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.
1: කැලණගඟ ඉහළ ජලධාරා ප්‍රදේශවලට ලැබෙන වර්ෂාව හේතුවෙන් ජලමට්ටමේ වැඩිවීමක් ග්ලෙන්කෝස් ප්‍රදේශයෙන් අපිට වාර්තා වෙනවා. මෙම ජලමට්ටමේ වැඩිවීම සමගම කිතුල්ගල අවිස්සාවේල්ල යටියන්තොට ජනතාව මේ වැඩි වෙන ජලමට්ටම් පිළිබඳ අවධානයෙන් පසුවීම ඉතාමත් වැදගත් වෙනවා. කළුගඟ ද්‍රෝණියට ඇදහැලින තද වර්ෂා සහිත තත්ත්වයේ හේතුවෙන් ගුණසිංහල මදුරාවල පාලින්දනුවර කියන ප්‍රාදේශික ලේකම් කොට්ටාසවල ජනතාව ඇතිවිය හැකි සුළු ගංවතුර තත්ත්වයක් සම්බන්ධයෙන් විමසිලිමත් සිටීම සහ අවශ්‍ය පරිදි ඉවත් වීමේ නිවේදනයන්ට පසුව ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. ගින්ගඟ ඉහළ ප්‍රදේශවල ඇදහැලින වර්ෂා සහිත තත්ත්වයේ හේතුවෙන් තවලම නෙළුව නාගොඩ උඩුගම බද්දේගම කියන ප්‍රදේශවල මෙම ගඟ අසල සහය ආශ්‍රිතව පාසින ජනතාව විමසිලිමත් වීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද ගින්ගඟේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව දැනට ජල මට්ටම වැඩිවීමක් පෙන්නුම් කරනවා තවලම ප්‍රදේශයෙන්.
0: දැන් ක්‍රීඩා පොතක්. එංගලන්තය හමුවේ පන්දුවාර විස්ස තරගාවලිය 3-0 ලෙස පරාජය වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ 20-20 පිතිකරණ සැලසුම නැවත සලකා බැලිය යුතු බව හිටපු සුපිරිපිතිකරු කුමාර් සංගක්කාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ දෙරට අතර තුන්වන පන්දුවාර විස්ස තරගෙන් පසු අදහස් දක්වමින්. සංගක්කාර පෙන්වා දෙන්නේ ලෝකයේ ප්‍රබල කණ්ඩායම් සමග තරඟ කිරීමට ශ්‍රී ලංකාවට ප්‍රබල පිතිකරුවන් 6 දෙනෙකුගෙන් සමන්විත ඉහළ පෙළක් අවශ්‍ය බවයි. ශ්‍රී ලංකාව සහ ලෝකයේ ප්‍රමුඛ කණ්ඩායම් අතර විශාල පරතරයක් ඇති බව මෙම තරගාවලියෙන් පැහැදිලි වූ බවයි ඔහු කියා සිටියේ.
2: අනුග්‍රහය
3: සෑම මොහොතක්ම රසවත් කරයි.
4: අම්මෝනේ මුළු ඇඟම රිදෙනවා ඔයාගේ වාහනේ ඇවිත්.
5: ඒමකෝ අනේ.
4: ඒමකෝ තමයි. ගැස්සෙන ගැස්සිල්ල.
5: වයිෆ්ගේ ගැස්සිලි පෙද්දරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න. KYB shock absorbers වලට මාරු වෙන්න.
4: ගැස්සීම් අඩු කරලා stability, handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
5: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.
2: 98.2 98.7

හවස පහයි විනාඩි 12 වෙලාව චතුරංග මෙසේජ් එකක් කියවලා තිබ්බා. මේ වෙලාවට මාව ඇහෙන එක වෙනස් අත්දැකීමක් කියලා. හිතේම ගෑනු ළමයිලු. ඉතින් හොඳයිනේ නේද? චතුරංග හොඳයි කියලා කියලා තියෙනවා. Thank you චතුරංග. 0711928294ට ඔයත් මෙසේජ් එකක් කියවන්න.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: 2008 මගේ බලාපොරොත්තු දෙන්නේ අර්ෂත් නදීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ මීටර 92.97ක්. ඉතින් අනිවාර්යයෙන්ම 2028 වෙද්දි මට මීටර 90 උඩ ඇවරේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තු. 2028 ඔලිම්පික් එක අනිවාර්යෙන් කරනවා. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සම්බන්ධ තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
4: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: අවන්ස් ටිකෙන් ටික පේ.
5: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
6: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
7: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492. 0718132777.
8: වාර්තා පිට වාර්තා tabs කෝටි 8 NLV දනරිතහනිය දුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු
9: වාරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
11: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
12: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
14: ඉස්තිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් සාරා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 170යි බයිරහා චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 115යි මම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි සිග්නල් ස්ට්‍රොන්ග් ටීත් ටූත් පේස්ට් ඉතිරි
15: විශ්වාසනීයත්වයේ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදම අමතන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා දී මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් ඔෆ් ෆ්ලෝ වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි
17: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට
18: පුතා දැන් ඉස්සර වගේ නෑ කොයි වෙලාවෙත් පුතේමයි
19: කොච්චර හොඳයිද අනික උදේට ස්කෝල් යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා
18: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු
19: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි
18: අවසරේ නම් 11 වසර වෙනකන් ස්කෝල් යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි
19: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 WhatsApp කරන්න
18: සතියේ දවස් පහේම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
11: සියත පොකට් මනි අනුග්‍රහය.
18: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
19: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා දී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි.

0: Weekend, sehr da.
1: හවස හයමාර වෙනකන් මවාහගෙන ඉන්න අපේ හලුවන්ට පුංචි දැක් කියන්න ඕනේ රිතු මෙසේජ් එකක් කියවලා තියෙනවා ලස්සන සින්දුකට යවෙකුතු කරගන්න කියලා. එතකොට කල්පනා කාවින්දි යාළු දෙන්නවත් මතක් කරන්න කියලා තියෙනවා. වඩත් පුළුවන් 0711982984ට රිතු වගේ මෙසේජ් එකක් කියවන්න මට හවස හයමාරට කලින්.

0: සොඳුරුව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
1: ඔබ තවමත් මේ වැරද්ද කරනවද? නිවසේ ඉවතලන පොල්කටු පොල්ලි අපතේ

0: තියෙනවාද? මේවා විදේශ විනිමය උපයන පොල්ලාශ්‍රිත ප්‍රධානතම අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල්කටු පොල්ලෙලි නිවසට පැමිණ පොල්කටු එකතු කරන ජංගම රථවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසී පරිසරයත් සුරකී. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
1: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
2: ශදායි දියුණුව පිටවල ගුණේ පෙරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා සතුටින් ඉන්න මිලාන්
3: පාස්තා අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ්ස් දිවෙතින් සුදුසිනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි කනල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි කිරි සම්බසාල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි දේශීය සුදු කකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 180යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගු වන්නේ 2026 සැප්තැම්බර් 19 සිට 21 දක්වා තොග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
4: අවදත් කාගිත් නිවසේ පළමු රැකවරණය SCL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් SCL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමී
5: හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
6: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද?
5: එයාගේ නම සීතා. සීතා මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
1: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
8: කල්පනා බාවෙලා පායලා රැපුරා.
9: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
10: ඔයාට මෙහෙම හිතෙනවා,
11: අපි ආයේ හමු නොවෙන.
9: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැනේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
1: සින්දු සියත අනුග්‍රහය.
12: දැනෙන්න අඳින්න රිසිසේ
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
13: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
14: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමගින් සොපිරිසතු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමැති සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
15: මෙන්න ප්‍රශ්නය. තෙත් කලාපේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1. ගම්මිරිස් 2. වට්ටක්කා.
14: ඉස්කෝලේ 7 වසරින් ගෙන ගන්න මුල් ඒරියාවෙන් දිහෙන් නෙත් විදු ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින්දන් 11 වසරට වෙනකන්නම් ඉගෙන ගන්නේ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9 වසරයි 0714 151 151ට අපිට වට්ස්ඇප් කරන්න.
16: සතිය
14: දවස් 5 උදේ 5 කාලට සියත FM අහන්න.
16: 98.2 98.4
17: අද හමු වෙමුද අප.

0: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: After levels psychology biomedical science and nursing study කරන්න LTA සමග එකතු වන්න පිවිසෙන්න www.slit.lk slit and hemas අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
4: බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂින් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රීලන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
5: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
6: Kagil's Food City Satyanti Aduma Mila Peraliya Carrot kilogram ekak velandapala mile rupiyal 400 ape mile rupiyal 250 kekiri kilogram ekak velandapala mile rupiyal 280 ape mile rupiyal 80 mema mila ganan pera danun dimekin torawa wenas wi hakiya mema dimana walanguwanne 2026 September 19 sita 21 dakwa tuga awasanwada turu pamanai kondisi sahithai.
7: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
8: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
9: අම්ම සල්ලි දාන්නද?
8: ඔව් සල්ලි දාන්න.
9: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
8: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳයි.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
10: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න.
11: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
12: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
13: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
12: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
14: සියත පොකට් මනී.
15: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
16: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
17: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
16: රැයක් පුරා විඳින පැයක්
17: රැදායයි
16: ගීතයයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
18: වීකන් සියත
19: දශමතකෙන් 98.4 සියත දිවයින පුරා

0: දැන් වෙලාව හවස 6යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939003.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් ඉදිරි දින කිහිපයේ

0: තද වැස්සේ.
1: ගංගාගේ දැනට ජලමට්ටම වැඩිවීමක් පෙන්නු කරන තවලම ප්‍රදේශයේ.
0: ගංගා කිහිපයක් ආශ්‍රිතව ගං වතුර අවදානමක්. ඉන්ධන මිල වැඩි නොකරන බවට ජනපති සහතික වෙයි. අනුජන් වෙනුවෙන් නිහඬ විරෝධතා. යුක්‍රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක්.
2: වැඩි විස්තර සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: 2008 මගේ බලාපොරොත්තු දෙන්නේ අර්ෂත් නදීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ මීටර 92.97ක්. ඉතින් අනිවාර්යෙන්ම 2028 වෙද්දි මට මීටර 90 උඩ ඇවරේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තු. 2028 ඔලිම්පික් එක අනිවාර්යෙන් කරනවා. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සම්බන්ධ තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0711327477. Global University Partners, Number 221, Dharmapala Mavata, Colombo 7.
3: Parampara gananawak api obowa balagenbowa. Eha meha nupenena vidyak athule thibunu ape namaya usas tattaya oba obe jeevithaye taram vishwasa kala. Dinen dina thakshanaya arakshawa ihala nanwamin pramithiya sahathika kala. Gini rakawarane jaathika surakshita karanaya Galani Fire Shield Purple Wire then vilanda pole.
4: Iturum ginumakata 7% dakwa ihala poliyak athulu puduma hitena vaasi ekka LB Premier Savings. Ituru karana puduma hatha. Amathanna 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, STL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
6: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0112700. NIBM The City University, the place to be.
7: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින් ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමී.
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: මාව දැකලා හැංගුණානේ.
13: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
11: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
14: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහෙනි.
11: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
15: සියත ටීවී තුලින් වීකේ

අසහයමාරවෙන්න තවහරිට විනාඩි හතයි තියෙන්නේ. එකැන මේ සින්දුවයි තව සින්දුවක් අහන්න පුළුවන් අපිට. යන්න හදන්නේ ආයිතින් හෙට උදේ පහයි කාලට පොකට් මනි අරන්ගෙනවා අහන්සියත ගිහින් එන්න. මම නිශාන්, සුභරාත්‍රියක් ඔබට.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘති.
1: බෙංගාල බොක්කේ අඩුපීටන කලාපයක් ඉදිරි දින කීපේ තද වැස්සෙයි. ගංගා කීපයක් ආශ්‍රිතව ගංවතුර අවදානමක්. ප්‍රාදේශීලකම් කොටස 10කට නායම් රතු නිවේදන. ඉන්ධන මිල වැඩි නොකරන බවට ජනපතිගෙන් සහතිකයක්. යුක්‍රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර.
0: දේශීය සියත, local news on සියත. අනුග්‍රහය.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා.
3: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
4: කෑම යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: ඔන්න දේ වුණත් මං හරි කෙලින් මිනිහෙක්.
6: ඔව් ඔව් පේනවා පේනවා.
5: ඇයි?
6: ඔයා කෙලින් වුණාට වාහනේ යන්නේ ඇදේටනේ.
5: මොකක්?
6: ස්ටියරින් එක එක පැත්තක, වාහනේ තව පැත්තක.
7: ස්ටියරින් වීල් එක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ vehicle එකේ suspension සහ steering කොටස් check කරගන්න වෙයි.
8: 40 වසරක DSL විශ්වාසය සමග 555 suspension and steering parts. ඊමවක් නැති ගමනකට විශ්වසනීය තීරීම. 40 වසරක DSL විශ්වාසය සමග.
1: දිවයිනේ නිර්තතික ප්‍රදේශ ආශ්‍රිතව පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේදීද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අන්දමන් ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමත් සමගයි. මෙම පද්ධතියේ ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතිවද එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයින ආශ්‍රිතව තවදුරටත් වැසි ඇතිවෙන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරලේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාර්යනියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර ප්‍රකාශ කළා.
9: බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අන්දමත් දූපත් ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් වර්ධනය වී පවතිනවා. එය තවදුරටත් ඉදිරියේදී වර්ධනය වේ අපි අපේක්ෂා කරනවා. එම හේතුවෙන් දිවයිනේ නිතදිග ප්‍රදේශයේ තවදුරටත් අපි වැසි බලාපොරොත්තු වෙනවා.
1: ගත වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය කේකල දිස්ත්‍රික්කයේ මාලිබොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ මිලිමීටර 103.5ක් ලෙසයි. පවතින කාලගුණ තත්ත්වයේ හමුවේ මාතර සිට හම්බන්තොට හරහා පොතුපෙල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 5 කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැකි. එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින් දෙවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. දිස්ත්‍රික්ක කිහිපයක පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා කිහිපයක ජලමට්ටමද ඉහළ ගොස් තිබෙනවා. මහවැලිගඟ ආශ්‍රිත ප්‍රාදේශීලකම් කොටස කිහිපයක පවතින සුළු ගංවතුර අවදානම ඉදිරිපැ 24 තුළ මහා ගංවතුර අවදානමක් දක්වා වර්ධනය විය හැකි බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගඟ ඉහළ කෝරළය, උඩපළාත, දොළුව, උඩුනුවර, යටිනුවර, ගඟවට කෝරළය, හරිස්පත්තුව, පාතදුම්බර යන ප්‍රාදේශීලකම් කොට්ටාසවලට මෙම ගංවතුර අවදානම නිකුත් කරනු ලැබුවා. ගිංගක ආශ්‍රිත තවලම, නාකොඩ, බදයකම සහ බැලිවිටිය දිවිතුර යන ප්‍රදේශ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එහි ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළේ කළුගඟ, අත්තනකළු ඔය සහ නිල්වලාගඟේ ජලමට්ටම්ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.
10: ප්‍රධාන වශයෙන්ම මේ වෙන පිටත් මහවැලිගඟේ මහගම්මතර තත්ත්වය දක්වා ජලමට්ටම ඉහළ කියලා තියෙනවා. ඒ අනුව නාවල පිටියත් පේරාදෙණියත් ගම්පල ඇතුළු ආශ්‍රිතව ඉන්න ජනතාව මේ පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත් විය යුතු වගේම ඇතැම් පහත් බිම් පැටවීමේ අවධානම තියෙන නිසා ඒ පහත් බිම් වල ඉන්න ජනතාව ඉවත් වීම සුදුසුයි. ඒ වගේම කැලණිගඟේ නවහුට් සහ කිතුල්ගල ඒ වගේම අවිස්සාවේල ජලමට්ටම් මේ වෙන පිට ඉහළමින් පවතිනවා. එම නිසා අවිස්සාවේල, කිතුල්ගල යටියන්තොට සහ නවහුට් අතර ගංගා වාසන්නේ ඉන්න ජනතාව මේ පිළිබඳ ඉතාමත්ම සැලකිලිමත් විය යුතුයි. අත්තනගලුවේ ජලමට්ටම් සාමාන්‍ය වැඩිවීමක් පෙන්නුම් කරත් මේ වන විටත් බොහෝ දුරට වර්ෂාපතනය වැඩිවීමත් සමග සැලකිය යුතු වර්ෂණිකව ගම්මතර තත්ත්වය දක්වා වර්ධනය වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කළුගඟේ රත්නපුර සහ මිල්ලකන්ද, මගුරු සහ අල්ලගා වෙන ස්ථාන ජලමට්ටම් සැලකිය වැඩිවීමක් පෙන්නුම් කරනවා සහ සුළු ගම්මතර තත්ත්වය දක්වා ඇතැම් ස්ථාන මේ වෙනටත් වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම කළුගඟේ රත්නපුර සහ ඒ අවට ප්‍රදේශත් මේ වෙන විට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීමෙන් පවතිනවා. එනිසා ඒගෙන අතිශය සැලකිලිමත් වෙන කෙනෙක් ලියුම් කරනවා. ඒ වගේම නිල්වලාගඟ සහ කිංගගේ ඉහළ ද්‍රෝණී මිලිමීටර 100 ඉක්ම වූ වර්ෂාපතන දැන් ස්ථානවල දක්වන ලැබෙන මේ සමගම තවලම හිනිදුම්ම සහ නාගොඩ වැනි ප්‍රදේශ පිළිබඳවත් සැලකිලිමත් වෙන කෙනෙක්ත් ලියුම් කරනවා.
1: පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයේ හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන විසින් අද පස්වරුවේ දිස්ත්‍රික්ක 9ක් සඳහා නායම් අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුවා. කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර එම දිස්ත්‍රික්ක 9යි. ඒ අතරින් මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට, අරණායක, දැරණියගල, මාමනැල්ල සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා නිකුත් කර ඇත්තේ ඉවත් වීමේ රතු නිවේදනයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නොවුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහාද ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කරනු ලැබුවා. පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා මෙවන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි සඳහන් කළේ.
11: තද වැසි සහිත තත්ත්වයන් සමගම මෙම නායම් ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඔබ අවධානයෙන් පසු වෙන්නේ ඉතාමත් වැදගත් මේ අවධානයෙන් පසුවීම වගේම මේ නායම් ලක්ෂණ දුටු වහාම එම ප්‍රදේශවලින් තාවකාලිකව ක්ෂණිකව ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම ගංගහිල් කෝරළේ සහ එමාවට ප්‍රදේශවල ජනතාවට විශේෂ මතක් කරන්න ඕනේ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ මගින් නිකුත් කළ තියෙන නිවේදන ප්‍රකාරව සහ එම ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීම සහ ඉවත් කිරීම කටයුතු සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අඛණ්ඩව කටයුතු කරලා තියෙනවා. 117 දුරකථන අංකය ඔබ විනිවිද පැවිසි හතර පුරාම විවෘතයි. විශේෂයෙන් අපි ජාතික ආපදා සහන සේවය මධ්‍යස්ථානයේ දැනුවත් කළ තියෙනවා මේ ඉවත් වෙන ජනතාව සඳහා ඒ අවශ්‍ය පරිදි සුරක්ෂිත මධ්‍යස්ථාන සූදානම් කිරීම සඳහා ඔවුන් මේ විදිහට පියවර අරගෙන මේ පවතිනවා.
1: ගත වූ පැය 24ක කාලය තුළ දිය කිලිම් හේතුවෙන් මරණ 6ක් සිදුව තිබෙනවා. බඩල්ගම පේරගහ මංකඩ ප්‍රදේශයේදී මාවයේ දිය නෑමට ගොස් දිය ගිලී මිය ගොස් තිබුණේ කාන්තාවන් 3 දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙක්. මියගේ පිරිමි පුද්ගලයා ඔහිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක්. මියගේ කාන්තාවන් 3 දෙනා අවුරුදු 19, 20 සහ 28 යන වයස්වල පසුවන දෙමෝතර ප්‍රදේශයේ පදිංචි කාරිණියන්. බඩල්ගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කර ඇති ඔවුන් මාවයේ දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට ලක් වුණා. මේ අතර පයාගල කුඩා පයාගල විරල තීරයේ දින යාමට ගිය 15 හැවිරිදි පිරිමි දරුවෙකුද දිය ගිලී මිය ගියා. ඔහු මිතුරන් පිරිසක් සමග දින යාමට ගිය අවස්ථාවේදී අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. බැලිකම නුගදුව පාලමසලදී පොල්ලතු මෝදර ගඟේ අතු ගංගාවක ගිලීමෙන්ද 15 හැවිරිදි දරුවෙකු මිය ගියා. ඔහු අනතුරට ලක්ව ඇත්තේ මිතුරන් පිරිසක් සමග මසුන් ලැලීමට ගිය අවස්ථාවේදී. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ කියද මෙම මස අවසානයේ ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු සඳහන් කළේ සංස්ථාවට සහනාධාරයක් ලබා දී මිල පාලනය කර ගැනීමට උත්සාහ දරන බවයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සොබයි යන මැයින් අද අකුරැස්සේ පැවති ජනහමුවට එක්වමින්.
12: දැන් ආයේ ලෝක වෙළඳපොළ 90 11 ඔක්තෝබර් මාසේ තෙල් මිල වැඩි කරන්න ඕන. එහෙන් ගෙනල්ලා මිල ගලප්පලා බලපුවම පළවෙනිදාට මිල වැඩි වෙන්න ඕන. හැබැයි අපි අපේක්ෂා කරනවා සානාධාරයක් දීලා ඒක පාලනය කරන්න. ආණ්ඩුවන් මෙහෙමයි. මරාලයක් කඩා වැටුනාම මුළුමනින්ම ඒක ජනතාව පිට දාන්න බෑ. ඒකට යම් උදව්වක් ආණ්ඩුව කරන්න ඕන. හොඳට දීපු.
1: ලබන අයවැයෙන් මෙරට බදු ප්‍රතිශත අඩු කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළා.
12: අපි දන්නවා සමහර බදුවල බරක් තියෙනවා. ඉතින් එළබෙන අයවැය ලේකරින් යම් බදු ප්‍රමාණයක් නිදහස් කරනවා අපි අපේක්ෂා කරනවා. ඒ වගේම අපි ආර්ථිකයේ උඩ භාණ්ඩාගාරේ පුරවලා තියෙනවා. ලබන අවුරුද්දේ භාණ්ඩාගාරයෙන් දැන්ට අපි සකස් කරලා තිබෙන අයවැය ලේකණේ අපි ප්‍රාග්ධන වියදම් වලට බිලියන 1750ක්, දිට්ට ප්‍රාග්ධන වියදම් වලට බිලියන 250ක් එක්ක බිලියන 2000. බිලියන කියන්නේ කෝටි 100යි. කෝටි 100 ඒවා 2000 ලබන අවුරුද්දේ ප්‍රාග්ධන වියදම් වලට වෙන් කරලා තියෙනවා. පාරවල්, පාලම්, අනේ විදුලිය, යටතල පාසුකම් ඔක්කොම හදන්න. ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධන වියදම් කරන අවුරුද්ද බවට ලබන අවුරුද්දපත්
1: වෙනවා. පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස සමගි ජනබලවේගයේ ඉල්ලීමක් කර සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන් මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
13: ඔබතුමාට ජනමතයක් තියෙනවා නම් වහාම ඔය බොරුවට පච කියන්නේ නැතුව පළාත් සභා මැතිවරණය තියන්න කියලා කියන තමයි අපි කියන්නේ. රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාව වෙනස් කරගෙන කාටවත් හරි ගියේ නැහැ. ඉතින් හැමෝටම මේ ස්වාධීන අධිකරණයට ඇඟිල්ල දික් කරලා වැරදුනා මිසක් හරි ගිහිල්ලා නැහැ.
1: 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සභාවෙන් ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග අනුගමනය කළ බවයි අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ.
14: පාර්ලිමේන්තුවේ කාලය වෙන් කළ තියෙනවා මේ 22 ව්‍යාස සංශෝධනය විවාදයට අරගෙන සම්මත කරන්න. ජනමත විචාරණයකට යන්න ඕන නම් ජනමත විචාරණයකට යනවා. පීතන ජනතාව මේක අනුමත කරයි කියලා එන ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් 22 ව්‍යාස සංශෝධනය සම්මත කරන්න තමයි අපේ අදහස.
1: ආණ්ඩුව ගන්න ඇතැම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සැකයක් මතුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ප්‍රකාශ කළා.
15: දැන් ලාල්කාන්ත ඇමතිතුමා කියනවා එයාලට තියෙනවලු මේ රාජ්‍ය බලය ගන්න තණ්හාව. ඉදිරි ගන්න මුකුත් නෙමෙයි. ඇත්තටම වැඩ බෑ. මේ කිසිම මිනිසුරුතුමෙක් ඉල්ලපු නැති දෙයක් බලහත්කාරයෙන් දීලා මේ යන්නේ ස්වාධීන අධිකරණයත් විනාශ කරමින් දේශපාලකයෝ විසින් මේ අධිකරණ බලය තමන් අතර ගන්නද කියන සැකේ තියෙනවා.
1: අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ අඬුව දේශපාලන පිළිගැනීම් සිදු නොකරන බවයි.
16: 22 පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන කලින් මේ පිළිබඳ සංවාදයේ සාකච්ඡාව සමාජය එනකොට ඒගොල්ලෝ මහා ගෝසා පැවැත්වුවා. දැන් කොළඹ කොටුවට ගෙනව එකපාර. මේ ළමෙන සතියේ පාර්ලිමේන්තුවට එමෙර නියමිත බව තමයි දැනට තියෙන්නේ. මොකද 18 වෙනිදා වෙනකොට අධිකරණය මේ තීරණය දිය යුතුයි. මට හිතෙන්නේ ඊයේ දවසේ කථානායකවරයාට දැනුම් දෙීමට කටයුතු සලස්සලා ඇති. න්‍යාය පත්‍රය සකස් වෙලා මේ සතිය ආවොත් ඒකට මුහුණ දෙන්න වෙන්නේ නැති. මට හිතෙන්නේ 24 ඉඳන් අවිල්ල යයි සජිබේ. කියන්නේ දේශපාලන පළගැනීම නම් අධිකරණයට කියන්න ඕන අපිට කියලා හරියන්නේ නැහැ. අධිකරණයට ඉදිරිපත් වෙච්ච කරුණු මත තමයි කොමිස් ඒවට තමයි මේ අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඉතින් ඒවා අධිකරණයට කරුණු ඉදිරිපත් කරලා ඔප්පු කරන්න එපා.
1: සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇතැයි පැවසෙන ශ්‍රී ලාංකික තරුණයාට සමාව ලබා දෙන ලෙස ඉල්ලමින් බතුකරේ තරුණින් පිරිසක් අද නිහඬ විරෝධතාවයක නිරත වී තිබෙනවා. හැටන් මල්ලියාපු වංශන්තියේදී පැවතුණු මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා හින්දු සංවිධාන සංසදය මගින්. අම්පාර ප්‍රදේශයේ පදිංචි අනෝජන් සිවරසා සෞදි අරාබියේදී අතරංගොඩගෙන තිබුණේ ඔහු සමාජ මාධ්‍ය තුල පළ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්. පසුව ඔහුට වසර 5ක සිරදඬුවමක් නියම කර තිබුණා. ඒ සම්බන්ධයෙන් අභියාචනාවක් ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට මරණ දඬුවම හිමි වෙති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අදාළ කරුණ පිළිබඳ සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි. සෞදි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මෙරට පිහිටි සෞදි තානාපති කාර්යාලය හරහා ඒ පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවද අමාත්‍යාංශය සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධාකෘෂ්ණන් පැවසුවේ අනෝජන් සිවරාසා වෙනුවෙන් ශ්‍රී ලංකා රජය දක්වන මැදිහත්වීම අගය කරන බවයි.
17: ශ්‍රී ලංකාවේ ආණ්ඩුව උපරිම වැඩ කරනවා. එයාගේ දඬුවම ලීල් කරන්න හෝ නැති කරන්න උත්සාහ කරනවා. අපි කැමති වෙනවා ඒකට. ආණ්ඩුව කරන සියලුම වැඩවල වලට ඒ වගේම ලංකාවේ සියලුම මිනිස්සු ආගම් කුලය නැතුව සියලුම මිනිස්සු බලාපොරොත්තු වෙනවා මේ අනුජුන්ට නිදහසක් දෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනවා. ඒක උපරිම කටයුතු කරලා මේක කරන්න ඕනේ කියලා අපි බලාපොරොත්තු වෙනවා.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් සඳහන් කළේ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හරහා අනුජන් සිවරාසා නිදහස් කර ගැනීමට උත්සාහ කරන ලෙස ජනාධිපතිවරයාගේ නිලියමක් කළ බවයි.
18: අපේ රටේ ජනාධිපති ආණ්ඩු කුමාරසේනාගේ මැතිතුමාට කියන්නේ ශ්‍රී ලංකාවටත් ඉන්දියාවටත් අතර මේ අවස්ථාවේදී ඉතාම සමීප මිත්‍රත්වය තියෙනවා. අපේ ශ්‍රී ලංකා මිත්‍රරත්න කියලා පිළිගැනීමක් අපි මෝඩි මැතිතුමාට ඉන්දියාවේ මැතිතුමා ලබා දීලා තියෙනවා. ඒ නිසා ඒ වගේම අනිත් පැත්තකින් අපිට කාටද දන්නවා මෝඩි මැතිතුමාට විශේෂකම සල්මාන් රජකුමරුව සමග තියෙනවා. අපිට වඩා එතුමා ඉදර තියෙනවා මලද ඉන්නවා අතර. ඒ නිසා ඒකත් මෝඩි මැතිතුමා අරහා සල්මාන් මැතිතුමාට වැඩිපුර ගියවලා මේක විශ්ත ගන්න ඕන කියලා අපි යෝජනා කරලා තිනවා. ඒක කොයි ආකාරයෙන් අපි කියෙම යෝජනා කරා. දැන් තවමත් මේ අපේ ජනාධිපතිතුමා මේ සම්බන්ධව ගත්ත උත්සාහය මොකද කියලා අපිට දන්නේ නැහැ.
0: විදේශ සියත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
1: යුක්‍රේනයේ විසින් රුසියාවේ මොස්කව් කලාපයට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මොස්කව් නගරාධිපතිවරයා පැවසුවේ නගරය දෙසට එල්ල වූ ඩ්‍රෝන 450ක් පමණ රුසියානු ආරක්ෂකංශ විසින් වෙඩි තබා බිම හෙලා ඇති බවයි. ප්‍රහාරෙන් තෙල්පිරි පහදුවකට හානි සිදු වී ඇති අතර නිවාස කිහිපයක්ද ගිනිගෙන තිබුණා. යුක්‍රේන ජනාධිපති වොලදිමිර් සෙලෙන්ස්කී ප්‍රකාශ කළේ රුසියාවේ ප්‍රධාන තෙල් පරයන්තයකට සහ සැපියුම් මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කළ බවයි. එම මධ්‍යස්ථාන රුසියාවේ යුද මෙහෙයුම් සඳහා ඩොලර් බිලියන ගණනක ආදායමක් සපයන බවද ඔහු පැවසුවා. මේ අතර ඊයේ යුක්‍රේනයේ කියව් සහ සුමි ප්‍රදේශවලට රුසියාව විසින් එල්ල කළ ප්‍රහාරවලින් 8 දෙනෙකු මියගිය බව යුක්‍රේන බලධාරීන් සඳහන් කළා. මියගිය අය අතරට ළමුන් 3 දෙනෙකුද ඇතුළත්.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: ආසියානු ක්‍රීඩාවලියේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීම තම මීළඟ ඉලක්කයේ බව රුමේෂ් තරංග පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ තරඟාවලියට පිටත් යාමට පෙර කටුනායක ගුවන්තොටුපලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
19: පළවෙනි අදාරතම ඒෂියන් ගේම් තරඟාවලියට සහභාගී වෙන්නේ අනිවාර්යෙන් ඒෂියන් ගේම් මීට් රෙකෝඩ් එක සහ ඒෂියන් රෙකෝඩ් එක බ්‍රේක් කරන එක තමයි පළවෙනි ටාගට් එක. නෝඩික් කම්පැනි එකෙන් ජැවලින් එකක් එවනවා ඒකෝ ඒක අර ස්පොන්සර් කරනවා ගෝ ජපානට. අපරාධයක් කියලා තමයි හිතුනේ ඉතින් ජැවලින් ටික කැඩිච්ච එක මොකද තෙමෙනකම්ම throw කරපු ජැවලින් ටික. එහෙදින ජැවලින්ෙන් ප්‍රශ්න නැහැ ඒක හදලා ගහන්න පුළුවන් ඒක ලොකු issue ගන්න.
1: මේ අතර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩාවලියේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් අද සමත් වුණා. ඒ පළමු අවසන් පූර්ව තරගයෙන් පාකිස්තානු කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් කරමින් එංගලන්තය හමුවේ පන්දුවාර 20 තරගාවලිය 3-0 ලෙස පරාජය වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ 20-20 පිටකරන සලසුම නැවත සලකා බැලිය යුතු බව හිටපු සුපිරි පිටකරු කුමාර් සංගක්කාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ දෙරට අතර තුන්වන පන්දුවාර 20 තරගෙන් පසු අදහස් දක්වමින්. සංගක්කාර පෙන්වා දෙන්නේ ලෝකයේ ප්‍රබල කණ්ඩායම් සමග තරඟ කිරීමට ශ්‍රී ලංකාවට ප්‍රබල පිටකරුවන් 6 දෙනෙකුගෙන් සමන්විත ඉහළ පෙළක් අවශ්‍ය බවයි. ශ්‍රී ලංකාව සහ ලෝකයේ ප්‍රමුඛ කණ්ඩායම් අතර විශාල පරතරයක් ඇති බව මෙම තරගාවලියෙන් පැහැදිලි වූ බවයි ඔහු කියා සිටියේ. ශ්‍රී ලංකාවට ලොව ප්‍රමුඛ කණ්ඩායම් අතර නොමැති රටවල් සමග තරඟකාරීව ක්‍රීඩා කළ හැකි නමුත් හොඳම කණ්ඩායම් හතර සමග තරඟ කිරීමට තවත් විශාල දියුණුවක් අවශ්‍ය බව සංගක්කාර පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගැටලුවක් ලෙස ඔහු හඳුනාගෙන ඇත්තේ පිතිකරණයයි. විශේෂයෙන් මැද පන්දුවාරවලදී ලකුණු ලබා ගැනීමේ වේගය පවත්වා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට නොහැකි බව ඔහු කියා සිටියා. ශ්‍රී ලංකාවට පවර්ප්ලේ පන්දුවාරවලදී වේගෙන් ලකුණු රැස් කළ හැකි ප්‍රබල පිතිකරුවන් 6 දෙනෙකුගෙන් යුත් පෙළක් සකස් කරගත යුතු බවයි සංගක්කාර පැවසුවේ. අවසන් පන්දුවාර 20 තරඟ දෙකේදී ශ්‍රී ලංකාවේ පවර්ප්ලේ පිතිකරණය යම් තරමකට දියුණු වී තිබුණද මැද පන්දුවාරවලදී පිතිකරණය බිඳවැටීම දිගු කාලීන ගැටලුවක් බවද ඔහු සඳහන් කළා. කුසල් මෙන්ඩිස් නැවත කණ්ඩායමට පැමිණි විට කමිල් මිෂාර සහ ලහිරු උදාර අතරින් එක් අයෙකු තෝරා ගැනීම පිළිබඳව තේරීම් කමිටුවට තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවයි සංගක්කාර පැවසුවේ. මැද පෙළේ දසුන් ශානකගේ වේගවත් ලකුණු රැස් කිරීමේ හැකියාව වැදගත් බවත් කමිද මෙන්ඩිස් දක්ෂ ක්‍රීඩකයෙකු බවත් ඔහු ප්‍රකාශ කළා. සාපේක්ෂව ශ්‍රී ලංකාවට හොඳ පන්දුයවීමේ බලෑනියක් සිටින බව සංගක්කාර කියා සිටියා. එහෙත් නවීන 20-20 ක්‍රිකට් ක්‍රීඩාවේ අවශ්‍යතා සපුරාලිය හැකි පිතිකරුවන් හඳුනාගෙන ඔවුන් දියුණු කිරීම ප්‍රමුඛතාව විය යුතු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. ශ්‍රී ලංකාවේ සීමිත පන්දුවර කණ්ඩායම නැවත ගොඩනැගීමට කාලයක් ගතවනු ඇති බවත් ඒ සඳහා අවශ්‍ය මූලික පියවර දැන්ම ආරම්භ කළ යුතු බවත් ඔහු අවධාරණය කළා. දෙරට අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය අනිත්‍යා ආරම්භ වීමට නියමිතයි. යලිසිරස්තල බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් ඉදිරි දින කිහිපෙත් තද වැසි. ගංගා කිහිපයක් ආශ්‍රිතව ගං වතුර අවදානමක්. ප්‍රාදේශීය ලෙකම් කොටස 10කට නායම් රතු නිවේතන. ඉන්ධන මිල වැඩි නොකරන බවට ජනපතිගෙන් සහතිකයක්. යුක්‍රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිවයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදැස්සන 6:30. ඔබට සුබ රාත්‍රියක්.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය 100%ට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: අවුරුදු 20ක්
2: එකිනෙකාව තේරුම් අරගෙන සතුටෙදි වගේම දුකෙදිත් එකට ඉන්න අවුරුදු 20ක්.
1: තමිල් මූවි ෆෑන්ස්ලගේ හීරෝ සූර්යා එක්ක ජෝතිකාගේ ආදර කතාවට මේ අවුරුද්දේ අවුරුදු 20ක් සම්පූර්ණ වුණා.
2: ඒ වෙනුවෙන් යාලා ආයම ලොකුවට වෙඩින් සෙරමොනි එකක් ගත්තා.
1: ලස්සනම ලස්සන සුදු පාට වෙඩින් අවුට්ෆිට් ඇඳලා තමයි දෙන්නම එදා ඉවෙන්ට් එකට ඇවිල්ලා හිටියේ.
2: මේ වෙඩින් සෙරමොනියකට එයාලගේ ළමයි දෙන්නවුණු දේව් දියා වගේම පවුලේ හිතවතුන් ගොඩක් දෙනෙක් ඇවිත් හිටියා.
1: ජෝතිකාමේ වෙඩින් සෙරමොනියක නම් කළ තිබ්බේ ද සීක්වෙල් කියලා.
2: ඒ කියන්නේ අවුරුදු 20කට කලින් පටන් ගත්ත මේ ආදර කතාවේ තවත් අලුත් එපිසෝඩ් එකක් තමයි මේ වෙඩින් සෙරමොනි එකත් එක්ක පටන් ගත්තේ.
0: Talk of the town.
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
4: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
5: වීකෙන් සියත
6: හවස 6 වෙනිදා 52

0: අපසෝසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකක් සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011544500 සෙලාන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙකක් අඛණ්ඩව දෙවනවරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂකම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙදුම් ලබයි.
1: ඕෂදායි ඩියුරම් පිටිවල ගුණේ පෙරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා සංගිනි කරන්න මිලාන්
2: පාස්තා අවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
3: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ
4: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැ නිකන්
5: අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වනදා සිට දිවයින පුරා සිනමා හල් වලදී
6: සයන්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at Slit අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk Slit and Hemas අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය
7: ඇලුමිනියම් මනේ
8: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
10: ඒක හරිම අපූරු ලෝකයක්
11: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ
12: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ ඒ විනෝඩ දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
13: මියුසික්
14: කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG ආ තේක බඩුවල ලස්සන
15: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන් තේරුණාද
14: යාගේ නම සීතා
13: සීතා
14: මට කෑගස්සුනානි එතකොටම මට හැරුණා වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ
16: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
17: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
18: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
19: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011155 715555 අමතන්න
7: මෙන්න ප්‍රශ්නය තෙත් කලාපයේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1 ගම්මිරිස් 2 වට්ටක්කා
3: ස්කෝලේ හතවස්සරින් ගෙන ගන්න මුල් ඒරියාවෙන් දිහෙන් net විදු ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්න ඔයත් ස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152 ට අපිට WhatsApp කරන්න.
2: යතෝ පොකට් මනි.
3: සතියේ දවස් 5ම උදේ 5යි කාලට සියත FM අහන්න.

0: දැන් වෙලාව රෑ 7යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපි කතා කරන්නේ අපි කරන වැඩ, කරපු වැඩ සහ කරන්න නියමිත වැඩ.
2: මාගේ වගකීමක් තිබෙනවා සියලුම මන්ත්‍රීවරුන්ට එක හා සමානව සැලකීම.
3: එහෙම පොයින්ට් ඔපෝඩ් එකක් නැහැ. අරයට දුන්නට මෙයාට දුන්නට කියලා.
4: එහෙම කතා කරන්න එපා, බොරු කරන්න එපා. ජනතාව අන්දනවා ඔයගොල්ලන්.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: නම්බර් ප්ලේට් එකක් දෙන්න බැරි ආණ්ඩුවක් මේ ආණ්ඩුව. රටට සුබ නැහැ, යාළට සුබ නැහැ.
6: මිනිස්සුන දීපු මේ සහනට කීතු කරන්නේ.
7: එයාට මයික් එක දුනවා ගියා කියවුනනවා. ඉතින් අපිටත් දෙන්න එමන.
3: අර මන්ත්‍රී වාර ගේන් කියන්නේ හෙඩ්ෆෝන් එක දාගන්න කියලා.
8: වෙන සාවර නියෝග පොතක්ද කියලා මං අහනවා.
3: මේ ජෝක් එකක් කරගන්න එපා මන්ත්‍රීතුමා.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
9: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදවු ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
10: 2500ක අඩුම මාසික පාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
11: අවන්සෙකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
10: අවන්ස් ටිකෙන් ටික
12: පේ දැන් හිතන පරක්කුවට LB ෆයිනෑන්ස් එකෙන් නිවාස ණයක් ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන් ඉතින් ලීසින් එක ගත්ත වේගෙන් housing loan එකක් ගන්න ඔබත් ළඟම LB finance
13: CD board සමාජිකයන් සඳහා Cargills full city within megawattam කොත්මලේ ලුණු රසති බට ඉතිරි රුපියල් 240යි Astra ඉතිරි රුපියල් 340යි 7 up ඉතිරි රුපියල් 140යි Magic vanilla ice cream රුපියල් 270යි Cargills full city
14: finishing වහලක් ලෙස color up flow වැජබෙනා
15: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් පහලට වශී වෙන්න
16: ක්‍රම. ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
17: පුතා දැන් ඉස්සර වගේ නෑ, කොයි වෙලාවෙත් පුතේමයි.
18: ඉතින් කොච්චර හොඳයිද, අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
17: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
19: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
17: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
19: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 WhatsApp කරන්න.
17: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
1: සියත පොකට් මනි අනුග්‍රහය.
4: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
6: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාදී මුල්‍ය සමකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයි.
15: සියත ටෙලි දෙපැහැ. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
12: මම නම් හිතන්නේ නැහැ සර්.
15: දකින හීන පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
0: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
10: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
15: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
3: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

0: තවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමිය
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ්ස් දිවෙතින් සුදුසිනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි කිරි සම්බසාල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි දේශීය සුදු කකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 180යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගු වන්නේ 2026 සැප්තැම්බර් 19 සිට 21 දක්වා තුග අවසන් වනතුරු පමණයි කොන්දේසි සහිතයි
2: hina wenna menna welawa ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
3: ඕකේ.
2: රෙස්ට්.
3: රෙස්ටින්.
2: රෙස්ටින් වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
9: සුබ දවසක්
10: අලුත් වෙලා
9: පහසු වෙලා
10: තෑගි වැඩි වෙලා
9: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: මිලියන ගණන් වාසි ලැබෙන ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගරූප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
11: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
13: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා
14: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න Finishing වහලක් නම් color of තමයි
15: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 011 4 700 678
16: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
17: real mobile experience එකකට නැල්වත්ත බට
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestica lanka tiles
19: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
20: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 011 4 700 550.
21: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
22: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න
23: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
24: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011 544 5000
25: දැන් Vietjetek කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
26: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
27: Let's Vietjet.
24: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
28: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
29: Avance ken ona deyak adagewanna ganna
30: Avance ticket tika pay
31: Freelance oba wenwenma nirmanaya kala Combank Big Plus account ekek PayPal withdrawals credit card facility loans multi currency access සහ තවත් බොහෝ දේ.
32: අදම combank.lk වෙත පිවිසෙන්න.
33: ආවා ආවා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න INSI සංස්ථා ස්ලැබ් වරම්.
34: වැඩි විස්තර සඳහා 0479 6767 67 ට මිස් කෝල් එකක් දෙන්න.
35: Stars Milan Fashionai Dura Pitwala Gune Piri Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් Star කෙනෙක් කරන්න.
36: Stars Milan Pasta.
0: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම්පාටින්. ACL Fire Guard Wire.
1: ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
2: ඩියුලක්ස් ඇක්වාටික් ඩෑම් ප්‍රොටෙක්ට්. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නෑ.
3: මෙන්න ප්‍රශ්නය. තෙත් කලාපයේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1. ගම්මිරිස් 2. වට්ටක්කා.
4: ඉස්කෝලේ 7 වසරින් ගෙන ගන්න මුල්ලේරියාවෙන් දිහෙන් නෙත් විදු ගිය සිකුරාදා පොකට් මනී චැලෙන්ජ් එකෙන් තින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9.9 වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
5: සතිය
4: දවස් පහේම උදේ 5 කාලට සියත FM අහන්න.

0: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකා බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි. DHCC බැංකුවත් ඔබේ වර්ධනයට.
3: ලෝකපුර බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
4: Agil's Food City Satyanti Anumamila Perelia Gaslaba kilogram ekak velandapula mila rupiyal 260 ape mila rupiyal 200 salaya kilogram ekak velandapula mila rupiyal 650 ape mila rupiyal 570 mema mila ganan peradenun dimakin torawa wenas wiyakiya mema dimana walanguwanne 2026 september 19 sita 21 dakwa tugawasan wenu durupamanai kondisi sahithai.
5: After levels, minds explore karana ready da. Enroll BSc Honours Psychology degrees at SLIT. Adamaidum karana www.slit.lk. SLIT and HEMAS adhyapane saha saukhya satkare samuhika shaktiya.
6: Avadat kagib nivasi palamu rakawarnaya. ACL Fireguard wire. Then dam patin. ACL Fireguard wire. Flame retardant pramitiye purogamiya.
7: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
7: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: යතෝ පොකට් මනි.
10: රස කල්පනා බාවෙලා පායලා රැපුණා.
7: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
11: අපි ආයේ හමු නොවෙන.
7: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
12: සින්දු සියත අනුග්‍රහය.
13: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චාතරේ.
12: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
14: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න
15: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමක සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සුපිරිසුදු රණින් නිම වූ සරණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමැති සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.

0: රාත්‍රියටයි විනාඩියකයි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: සහ ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: 2028 මගේ බලාපොරොත්තු තියෙන්නේ අර්ෂද්න දීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ මීටර 92.97ක්. ඉතින් අනිවාර්යයෙන්ම 2028 වෙද්දි මට මීටර 90 උඩ ඇවරේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තු. 2028 ඔලිම්පික් එක අනිවාර්යෙන් කරනවා. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සම්බන්ධ තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
5: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
6: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, STL ඇතුළු හොඳම මාදිරි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
7: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
8: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
7: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
9: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000.
7: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝල යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
9: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න.
7: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දැන් හොඳ නම් ඉන්නේ හොඳ අය.
12: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
13: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
14: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.
15: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theater Voice of Family.
16: Talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.
17: අනුවටයි දශම හතරෙන් පැල් මඩුල්ලට

0: Theater.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා.

0: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ. ඔබත් ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011732000 NIBM The City University The Place to Be.
1: ර්ගයක් වන්නේ එක ගම්මිරිස් දෙක වට්ටක්කා
2: ස්කෝල හතවසරින් ගෙන ගන්න මුල්ලේරියාවෙන් දිහෙන් නෙත්තිදු ගියස්සිකුරාදා පොකට් මනි චැලෙන්ජකෙන් තින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
3: යත පොකට් මනි.
2: සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 102.5ට.
3: දශම හතරේ.
4: අද හමු වෙමුද අපි. අද සනසෙමුද අපි.

0: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.
4: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
5: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ
4: නිකන්. එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී
6: සෙලන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂින් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
7: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම වෙන්නේ.
9: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
10: කාජිරිය ගොබ්බයා.
11: ඒයි, හටද ගොබ්බයා તો ගොබ්බයා කිව්වේ.
12: නිලබල කරේති ඔලමුල පුරේ.
13: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට
14: සීත ටීවී තුලින්
15: 98.2 98.5

0: ප්‍රවෘත්තිවලට එහා කිය ප්‍රවෘත්ති.
1: 2028 මගේ බලාපොරොත්තු දෙන්නේ අර්ෂත් නදීම්ගේ තියෙන ඔලිම්පික් රෙකෝඩ් එක. ඒක තමයි මම ගොඩක් මොළේ තියාගෙන ඉන්නේ මීටර 92.97ක්. ඉතින් අනිවාර්යයෙන්ම 2028 වෙද්දි මට මීටර 90 උඩ ඇවරේජ් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔලිම්පික් රෙකෝඩ් එකට යන එක තමයි එකම බලාපොරොත්තු. 2028 ඔලිම්පික් එක අනිවාර්යෙන් කරනවා. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් එකත් අනිවාර්යෙන්ම කරනවා. සහ 2036 ඉන්දියාවේ තියෙන ඔලිම්පික් එකෙන් ක්‍රීඩාවට සම්බන්ධ තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312777. Global University Partners, Number 221, Dharmapala Mavata, Colombo 7.
2: Miss, hot the cool the?
3: Cool. What's the mama hot me?
2: Sexy, sexy lady on the floor. Miss. Miss, dekala purudu ittu agi?
3: Venna ba. Dekala purudu, neve? සමහරට අහල පුරුදු ඇති.
4: Oh my god.
2: ඔටි මිස් සුදු කොච්චි.
5: Hot and spicy with සුදු කොච්චි.
2: කොච්චි. මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. මිස් මිස් excuse me miss.
3: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි. පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
2: කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
3: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
2: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
3: අහවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝල යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
2: දැන්ම පොඩ්ඩකේ 9යි ගමයි වසරයි 0714151 WhatsApp කරන්න.
3: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
2: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දැන් හොඳ නම් ඉන්නේ හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සහාය ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික. සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
3: මොකද මේ වගේ කියන්නේ?
2: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
8: සාස් ලංකාවට ඇවිල්ලා කොමතන මාව හොයාගත්තේ.
3: එයත් ලස්සනයි. සඳුදාස් සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
2: 98.2 98.4

0: ඔකිනාවෙන්න මෙන්න වෙලාව.
1: ජපානේ ඔකිනාව වල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
2: Okay.
1: Rest.
2: Resting.
1: Resting වගේ આવත් ඉතින් එක
3: ඉවරයිනේ. මුලටම තන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රංගස්සනු නැවුම් බවින් පුරවාගෙන
5: අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වි.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
3: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉඩම ගන්න 15%ක් Prime අපෙන්. දකින හීන ඔබේම කරගන්න. දැන්ම අමතන්න 13/22. Prime Group. මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. කොන්දේසි සහිතයි.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
12: finishing wahala klesa color of flow ajabena
13: sip padagani kal pavati avalakshana novi oyat wahaleta wachi wenna finishing wahala nam color of samai
3: 1500cc turbo engine කින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
14: ඕනම කැමක් temperature කරගන්නට නියම බත්තල්වත්ත බට
15: real mobile experience එකකට නල්වත්ත බට
16: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
17: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Vote Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
18: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 011 4700 750.
19: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. එල්ඔඑල්සීකින් ලෝන් එක ගත්තේ
20: එල්ඔඑල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න.
21: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
3: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 5445 5000.
22: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
23: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
24: Let's Vietjet.
3: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
25: Nidhas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
26: Avan Second Phone Deyak, Adage Vanna Ganna.
27: Avan Stick and Ticka Pay.
28: Freelance Obavinwenma Nirmanayakala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
29: අදම combank.lk වෙත පිවිසෙන්න.
30: ආවා ආවා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න INSI සංස්ථා ස්ලැබ් වරම්.
31: වැඩි විස්තර සඳහා 077-6767-6767 මිස් කෝල් එකක් දෙන්න.
32: Stars Milan Fashionai Europe පිටවල ගුණේ පෙරී Milan Pasta ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා Star කෙනෙක් කරන්න.
33: Stars Milan Pasta. කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire Flame Retardant Pramithiye Purogamiya
34: Dulux Aquatic Dam Protect Waturata Lang Wennwat Ba Algae Fungus Dirt Walata Kisima Chance Ekak Na
35: Dorakulu Werena Mataka Seppo
36: Minissu Harima Lobai Tamanta Dælunu Tamanma Dælunu Aya Langata Venaya Lang Wenawada
35: Jeevithaye Aya Waya Piyawana Geepada Sakki
0: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
35: රැයක් පුරා විඳින පැයක්
1: රැදායයි
35: ගීතායයි සුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ දහයට සියත අහන්න. මෙන්න ප්‍රශ්නය. තෙත් කලාපේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1. ගම්මිරිස් 2. වට්ටක්කා.
2: ඉස්කෝලේ හතවසරින් ගෙන ගන්න මුල් ඒරියාවෙන් දිහෙන් නෙත් විදු ගිය සිකුරාදා පොකට් මනී චැලෙන්ජ් එකෙන් තින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151 එකට අපිට WhatsApp කරන්න.
4: යතෝ පොකට් මනී
2: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
4: අන්න 8.4 වෙනි පනතුරට

0: ඔස්සෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුවක් ඔබේ වර්ධනයට.
3: ලෝකපුර බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය. ඩග්ලස් & සන්ස්
4: 98.2 98.4

0: प्रथम प्रेम
1: දෙම්බෙලාව රාත්‍රියේ 11යි.

0: හයි මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0712 492 2 3 7 7 Miss හොඳ කුල්ද
2: කුල් මොකද මම හොට්නේ.
1: ඒකනං ඇත්ත මිස්. මිස් දැකල පුරුදුත් වගේ
2: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
1: අඩේ මිස් සුදු කොච්චි
3: හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි කොච්චි
4: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට
1: මිස් මිස් එක්ස්කියුස් මී මිස්
2: නෝ නෝ නෝ උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි
5: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
6: මාව දැකලා හැංගුණානේ
5: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
2: සියත ටීවී තුලින්.

0: සේප්පු.
1: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
0: රැයක් පුරා විඳින පැයක් රැදායයි ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න
3: රස කල්පනා බාවෙලා පායලා රැපුරා.
4: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා,
5: අපි ආයේ හමු නොවෙන.
4: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
2: සින්දු සියත අනුග්‍රහය.
3: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චාතරේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න
6: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වය සමග සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සුපිරිසුදු රණින් නිමවූ සරණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමැති සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
0: මෙන්න ප්‍රශ්නය. තෙත් කලාපයේ බහුලවම වැවෙන භෝග වර්ගයක් වන්නේ 1. ගම්මිරිස් 2. වට්ටක්කා.
6: ඉස්කෝලේ හතවසරින් ගෙන ගන්න මුල්ලේරියාවෙන් දිහෙන් නෙත්තිදු ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9.9 වසරයි 0714යි 151යි 151ට අපිට වට්ස්ඇප් කරන්න.
7: සතිය
6: දවස් පහේම උදේ 5 කාලට සියත FM අහන්න.
7: 98.4 මෙගාවාට්ෂයට සියත FM.

0: ගෙදරින් හැමදේටම සල්ලිල්ලන්න ඕනෙද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
1: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
2: සියත පොකට් මනී.
3: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
4: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා. මං නම් හිතන්නේ නැහැ.
3: දකින හීන පිනින මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
5: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
6: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
7: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8යි 30ට සියත TV තුලින්.
8: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
9: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
10: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
11: තොරුමා ඉන්න දැනුඹ ගාවින්
9: රයක්

වත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණබල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් වියක් තැති ගැනීම

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍යපුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

අසුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලි අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ඇමුණු රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්හි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසාගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථාරත්නය යන එන මඟතොට අනතුරුවලින් ආරක්ෂාවීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Свята Pocket Money.
1: හොදේ පහයි විනාඩි 22යි දැන් වෙලා.
2: Good morning Nishan. අලුත් සතියක් පටන් අරගෙන.
1: අලුත් සතියක අභියෝගත් අලුත් වෙනවා. පොට්මණි අභියෝගේ වෙනස් වෙන්නේ නැහැ. හදත් පොඩ්ඩ හතර දෙනෙක්ට යම්ම කෙනෙක්ටයි. ඒ විදිහටම අපි අභියෝග කරන්න ලෑස්ති.
2: ප්‍රශ්න හතරක් තියෙන උත්තර දුන්නොත් රුපියල් 5000ක් අපි පොකට් මනී දෙනවා. ඉතින් කරන්න තියෙන හරිම පුංචි වැඩක්. අපිට මැසේජ් එකක් එවන්න 0714 151 152.
1: උදේ 7 වෙනකන් කාගෙන ඉන්න දිගටම. මන් නිශාන්.